0: Свята Pocket Money.
1: වෙලාව දැස්සන 5 විනාඩි 40ක් වෙලා තියෙනකොට ඔන්න අපේ පළවෙනි තරඟකාරයාට තමයි දැන් අවස්ථාව දෙන්න හදන්නේ පොකට් මනි දිනා ගන්න. ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තිනවා. මේ ප්‍රශ්න හතර ඔන්න ලැබෙන්නේ ලකිඳු යෂ්මිතට. Good morning ලකිඳු.
2: Good morning.
1: ලකිඳු, ඔයාගේ ඉස්කෝලේ නම මොකද්ද? හරි, දැන් ලකිඳු තමයි අපිත් එක්ක තරඟ වදින පළවෙනි තරඟකාරයා. ලකිඳු, ඔයාට ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දුනොත් ඔයාට රුපියල් 5000ක් හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 250යි. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට රුපියල් 500යි. තුන්වෙනි ප්‍රශ්නෙට රුපියල් 1000ක් පොකට් මනි හම්බ වෙනවා. මේ තමයි ලකිඳු ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය. ලකිඳු, ඔයාට පළවෙනි ප්‍රශ්නය හම්බ වෙන්නේ භූගෝලයේ විෂයෙන්. බෙංගාල බොක්ක ඉන්දියන් සාගරයට අයත් ලෝකේ විශාලතම මුහුදු බොක්කයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, තායිලන්තය කියන රටවල් මායිම් වෙලා තියෙනවා. ප්‍රශ්නේ තමයි, බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ දකුණු ආසියාවට බටහිරින් දෙක නැගෙනහිරින්? බෙංගාල බොක්ක පිහිටලා තියෙන දකුණු ආසියාවට නැගෙනහිරින්. කමක් නැහැ ලකිඳු, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට. ලකිඳු, සකපෝරුව කියලා කියන්නේ මැටි බඳුන් හදන්න කුඹල් කරුවන් පාවිච්චි කරපු උපකරණයක්. එතකොට මේ සකපෝරුව සිරස් අක්ෂයක් වටා තියෙන කරකවන්න පුළුවන් තිරස් වටකෝරු තැටියක්. ඉතින් ඔයාගෙන් අහන ප්‍රශ්න තමයි, සකපෝරුව පාවිච්චි කළා මුලින්ම මැටි බඳුන් හදලා තියෙන්නේ කුමන යුගයේද? පළවෙනි උත්තරේ පූර්ව ඓතිහාසික යුගයේ, දෙවැනි උත්තරේ ඓතිහාසික යුගයේ. සකපෝරුව පාවිච්චි කළා මුලින්ම මැටි බඳුන් හදලා තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ. හරි, කමක් නැහැ, තව එක ප්‍රශ්නයක් තියෙනවා. ලකිඳු, මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔයාට බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. අපි අමු

0: ලකිඳු, මේ තමයි ඔයාට ලැබෙන බෝනස් ප්‍රශ්නය. ඩේවිඩ් ප්‍රතිමාව කියන්නේ ලෝකයේ පුරා අතිශයින් කතාබහට ලක්වෙන මූර්තියක්. එතකොට මේ ඩේවිඩ් ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ කිරි ගරුඩින්. වගෙන් අහන ප්‍රශ්න තමයි, ඩේවිඩ්ගේ ප්‍රතිමාව කාගේ නිර්මාණයක්ද? පළවෙනි උත්තරේ මයිකල් ආන්ජලෝගේ, දෙවෙනි උත්තරේ ලියනෝඩා ඩාවින්චිගේ. අතේ තිබ්බ රුපියල් 250ක් බෝනස් ප්‍රශ්නයට හරි උත්තර දීලා රුපියල් 250 රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගන්න. ඔයා රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්නවා. ලකිඳු, ලකිඳු කොච්චර දවසක් ට්‍රයි කරාද පොකට් මනි තරඟයට සම්බන්ධ වෙන්න? හරි, එහෙනම් යාළුවන්ටත් කියන්න ඕන අපිට කතා කරලා පොකට් මනි දිනා ගන්න කියලා. ජය වේවා.
1: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි, ගමයි, වසරයි 0711982984 දැන්ම WhatsApp කරන්න.
2: පොකට් මනි අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පිස්සකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
1: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
0: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරා.
1: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
0: ඒකනේ. එහෙම කරලත් නේද?
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: හෙට උදේ අටට
4: අදහුනා හොර. ඒනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර් බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
4: ඈ?

0: Data Pocket Money.
1: උදැසන 5 විනාඩි 53යි වෙලාව. දැන් ලෑස්ති වෙන්න හදන්නේ තවත් තරඟකාරයෙක්ට සම්බන්ධ කරගෙන ඒ තරඟකාරයාට පොකට් මනී දෙන්න. ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. කවුද මේ? ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: රශ්මික නේද නම?
2: ඔව්.
1: රශ්මික ගණේ මුල්ලෙන් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. රශ්මික ඉස්කෝලේ නම් මොකද්ද ඔයාගේ? රශ්මික තව චුට්ටක් අපි සද්දෙට උත්තර දෙමුද? හරි, රශ්මිකට තියෙනවා ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනී හම්බ වෙනවා. අපි එක ප්‍රශ්නකට හරි උත්තර තෝරන්න තප්පර 5යි උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය. රශ්මික, ඔයාට පළවෙනි ප්‍රශ්නය හම්බ වෙන්නේ ඉතිහාසය විෂයෙන්. මින්නේරිය වැව නිර්මාණය කරලා තියෙන ක්‍රිස්තු වර්ෂ 286 දී. එතකොට මින්නේරිය වැව හදලා තියෙන්නේ මින්නේරිය ගඟ හරස් කරලා. අපි ඔයාගෙන් අහන ප්‍රශ්නේ, මින්නේරිය දෙවියන් නමින් ජනතාවගේ ගෞරවාදරයට පත් වූ රජතුමා කවුද? පළවෙනි උත්තරේ මහසෙන් රජතුමා, දෙවැනි උත්තරේ දුටු ගැමුණු රජතුමා. හරියටම හරි, රුපියල් 250ක් පොකට් මනි ඔන්න අතට අරගෙන තියෙන රශ්මික, අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට. රශ්මික, ඔයාලට දෙවැනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ භූගෝලයේ විද්‍යාව විෂයෙන්. දිශාව ප්‍රධාන දිශා සහ අනුදිශා කියලා කොටස් දෙකකට බෙදෙනවා. දිශාව හොයන්න සාම්ප්‍රදායික ක්‍රම වගේම තාක්ෂණික ක්‍රමත් භාවිතා කරන්න පුළුවන්. මේ තමයි අපි ඔයාලට දෙන ප්‍රශ්නය. උතුරු දිශාව හා නැගෙනහිර දිශාව අතර බටහිර දිශාව පිහිටා ඇත. මේ ප්‍රකාශය වැරදි, මේ ප්‍රකාශය හරි. උතුරු දිශාව හා නැගෙනහිර දිශාව අතර පිහිටලා තියෙන්නේ ඊසාන දිශාව. හරි, දැන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන නිසා අතේ පොකට් මනී තියෙනවා රුපියල් 500ක්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. රශ්මික, තුන්වෙනි ප්‍රශ්නයට හම්බ වෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන්. කිසියම් කිරීමක් එහෙමත් නැත්නම් සිදුවීමක් ප්‍රකාශ කරන්න ක්‍රියාපද අපි සිංහල භාෂාවේදී භාවිතා කරනවා. සිංහල භාෂාවේ ක්‍රියාපද ප්‍රධාන වශයෙන් කොටස් 8කට බෙදෙනවා. මේ අතරින් අවිනිශ්චිත බවක් හැඟවෙන ක්‍රියා හඳුන්වන නම මොකද්ද? පළවෙනි උත්තරේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා, දෙවැනි උත්තරේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ. කමක් නැහැ, දැන් අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙන නිසා ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද? රශ්මික, මේ තමයි ඔයාට ලැබෙන බෝනස් ප්‍රශ්නය. අජන්තා සිතුවම් ලෝකයේ පුරා ප්‍රසිද්ධියට පත්වෙච්ච බෞද්ධ බිතු සිතුවම් සම්ප්‍රදායක්. බුද්ධ චරිතය එතකොට ජාතක කතා මුල් කරගෙන තමයි මේ සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාගෙන් අහන ප්‍රශ්නය තමයි, අජන්තා සිතුවම් කුමන රටකට අයත් නිර්මාණයක්ද? පළවෙනි උත්තරේ නේපාලයට, දෙවැනි උත්තරේ ඉන්දියාවට. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අජන්තා ලෙන් සංකීර්ණයේ තමයි මේ අජන්තා බිතු සිතුවම් දකින්න පුළුවන් වෙන්නේ. හරි, දැන් රශ්මික ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනී දිනාගත්ත. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නට උත්තර දීලා ඒ රුපියල් 500 පස් ගුණයකින් වැඩි කරගෙන රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා. රශ්මික, යාළුවන්ට ඉස්කෝලේ ගිහලා කියනෝ නේද අද CFM එකට කතා කරලා පොකට් මනී දිනාගත්ත කියලා?
2: ඔව්.
1: හරි, එහෙනම් යාළුවන්ටත් කියන්න බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: ජය වේවා.
1: රශ්මික, ඒ විදිහට පොකට් මනී දිනාගද්දි ඔන්න ආයමත් සරයක් නම්බර් එක මතක් කරන්න. නම්බර් එක මතක් කරාම ඉක්මනට අපිට මැසේජ් එකක් එවලා තියන්න. අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනී දෙන්න. ඉතින් හරිම ලේසියෙන් ඔන්න උත්තර දෙන්න පුළුවන්. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. මැසේජ් එකක් එවලා පොකට් මනී දිනා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න දේකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දහඩිය මහන්සියෙන් හම්බ කරන දේවල් අපේ අනාගතය වෙනුවෙන් අපි තියාගන්න. එතකොට ආඩිය මහන්සියෙන් හම්බ කරන දේවල් දවසක ආරක්ෂා කරගන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් තමන්ගේ දරුවාගේ අනාගතයට ගෙදරක් හදලා දෙන්න වෙන්නේ නැති, නැත්නම් සැනසිලිදායක විශ්‍රාම දිවියක් ගත කරන්න වෙන්නේ නැති මේ ඕනම දෙයකට තමන්ගේ සල්ලි පරිස්සම් කරගන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න 13:19 කතා කරන්න. තිරසරණාගතයට ශක්තිමත් මූල්‍ය පදනම තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: දැන් වෙලා 10:06.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: සියතට තවත් සම්මාන කිහිපයක් ඩෙංගු ඉහළ ගියහොත් රෝහල් පද්ධති අර්බුදයක අධිවේගී ආසන පටි නීතිය අද සිට ඇමරිකාව ඉරානයේ නවක අවහිරය ඉවත් කරයි.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 98.2 98.4 සියත

0: Mata Pocket Money. උදේ 6:06 වෙලාව දැන් ඉන්නවා කතා කරන්න අපිත් එක්ක ඕෂදි ඉෂාර. Good morning ඕෂදි.
1: Good morning.
0: ඕෂදි වීරකැට ඉඳන් නේද අපිත් එක්ක කතා කරන්නේ ඉස්කෝලේ කොහෙද? උඩයාල. හරි. දැන් වීරකැටට වහිනවද මේ වෙලාවේ කොහොමද? නෑ නේ. හරි. ඇස්ති නේද නම් තරඟ කරන්න.
2: හරි ඔන්න ඕෂදි රුපියල් 5000ක් පොකට් මනි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න හතරයි තියෙන්නේ. හොඳට කල්පනා කරලා උත්තර දුන්නොත් මේ රුපියල් 5000 ඔයාගේ අතට තමයි හම්බ වෙන්නේ. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඕෂදි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. සිරුරේ පටක අලුත් වැඩියා කරගන්න මානසික සුවතාවයට අපිට නිින්ද අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මූලික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙන්නත් නිින්ද බොහොම වැදගත්. අපේ ප්‍රශ්නේ සිරුරට නිසි විවේකය සහ නිින්ද නොලැබුණු විට 1. කාර්යක්ෂමතාවය අඩුවේ 2. සිරුරේ ගෙවි ගිය කොටස් නැවත අලුත් වැඩියාවේ.
2: පොකට් මනේ රුපියල් 250ක් වන්න පළවෙනි ප්‍රශ්නයට දිනා ගන්නවා ඕෂදි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඕෂදි උන දෙවෙනි ප්‍රශ්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් තමයි ඔයාට හම්බෙන්නේ. ආම්ල වැස්සක් කියන්නේ සාමාන්‍ය වැසි ජලයට බැදී ආම්ලිකතාවයකින් යුතු ජලය පොළොවට පතිත වීම. වාහන දුමාරය මේ වගේ දේවල් වලින් මේ ආම්ල වැස ඇති වෙන්න පුළුවන්. අපේ ප්‍රශ්නේ ආම්ල වැස ඇතිවීමට බලපාන ප්‍රධාන වායුව මොකක්ද? 1. මීතේන් 2. සල්ෆර් ඩයොක්සයිඩ්.
2: දෙවෙනි ප්‍රශ්නෙටත් හරි උත්තර තෝරලා ඔන්න පොකට් මනි රුපියල් 500ක් දැන් ඕෂදි යතේ දිනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ ඕෂදි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඕෂදි තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල සබ්ජෙක්ට් එකෙන්. නයිල් ගඟ උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ගඟක්. ඒ වගේම ලෝකේ දිගම ගඟ වෙන්නේ මේ නයිල් ගඟ. අපේ ප්‍රශ්නේ නයිල් ගංගාව මුල් කරගෙන ඇරඹුණු ශිෂ්ටාචාරය මොකද්ද? 1. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය 2. ඊජිප්තු ශිෂ්ටාචාරය.
2: නයිල් ගංගාව මුල් කරගෙන ආරඹුණු ශිෂ්ටාචාරය තමයි ඊජිප්තු ශිෂ්ටාචාරය. හරි කමක් නැහැ. දැන් අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙනවනේ. ආට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නේට යමුද?
0: හරි. මේක තමයි ඔයාලට අහන්න බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ. ලංකාවේ දුම්රිය ගමනාගමනය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. ලංකාවේ සමස්ත දුම්රිය ස්ථාන නැවතුම්පලවල් 360කට වැඩිය තියෙනවා. අපේ ප්‍රශ්නේ ලංකාවේ උස්සම දුම්රිය ස්ථානය මොකද්ද? 1. ඉදල්ගස්හින්න 2. පට්ටිපොළ.
2: අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනි බෝනස් ප්‍රශ්නෙට හරි උත්තර තෝරලා ඔන්න දැන් රුපියල් 2500ක් පොකට් මනි අතේ තියෙනවා ඕෂදි.
0: රයිට් ඕෂදි, මේ ස්කූලෙන් ලෑස්තිලා දින්නේ? ආ, තාත්තත් එක්කද යන්නේ, ගෙදරත් එක්කද යන්නේ, නැත්නම් ස්කූල් වෑන් එකේද, කොහොමද
1: යන්නේ?
0: යාළුවත් එක්ක. හරි, පරිස්සමින් යන්න ඕනේ. එහෙනම් යාළුවරත් කියනවනේ අපිට කෝල් එකක් ගන්න කියලා. හරිද?
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: කල්වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
6: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
7: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
8: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
9: පුළුවන් නම් මේ බලාසභාව තියලා බලන්න කියන්නකොට.
10: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
11: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

ఆంగిలక వర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රීලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: දැනගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The Place to Be. සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
3: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
2: 30

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: අමේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
0: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5 කාලට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
5: 98.2 98.4
6: පන්නේවගේ කමුකොකේ
7: ප්‍රේක්
6: නෑවගේ
7: පතිමුරේ
8: සුන්ස් ෆ්‍රයිඩේ මචං
9: අද විතරයි සිකුරාදා
10: සියත දෙවයින පුරා
3: සියත පොකට් මනි.
11: හයි, විනාඩි 22 වෙලාව දැන් ඉන්නේ කතා කරන්න අපිත් එක්ක සස්මිත. ගුඩ් මෝර්නින් සස්මිත.
12: ගුඩ් මෝර්නින්
11: සස්මිත, කොහෙන්ද අපිත් එක්ක එකතු වෙන්නේ?
12: ගෙලියෝ.
11: ගෙලියෝ? ඒ කියන්නේ නුවරනේ. කොහෙද ඉස්කෝලේ?
12: ගෙලියෝ පඤ්ඤාරත්න විද්‍යාලය.
11: ගෙලියෝ පඤ්ඤාරත්න විද්‍යාලය. හරි, ලෑස්ති නේද තරඟ කරන්න?
1: හරි, ප්‍රශ්න 4ක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි අපි දෙනවා. තප්පර 5ක් ඔයාලට දෙනවා හරි උත්තර තෝරන්න එක ප්‍රශ්නකට. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි සස්මිත අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
11: සස්මිත, පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඔයාලට ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මහාවංශය ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී පාලි භාෂාවෙන් ලියවුණු අග්‍රගණ්‍ය කාව්‍යයක්. රජවරු ගැන, යුද්ධ ගැන සඳහන් වෙන විශේෂ ග්‍රන්ථයක් තමයි මේ මහාවංශය කියන්නේ. අපේ ප්‍රශ්නේ, මහාවංශය රචනා කරලා තියෙන්නේ කවුරුන් විසින්ද? 1. ධර්මසේන හිමියන් විසින්. 2. මහානාම හිමියන් විසින්.
12: මහානාම හිමියන්.
1: පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි මේ වෙද්දී ඔන්න සස්මිත අරන් තියෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
11: හරි සස්මිත, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. මතුපිට අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක් අඟවන්න අපි රූඩි භාවිතා කරනවා සිංහල භාෂාවේදී. මේ ප්‍රශ්නේ, හමස් පෙට්ටියට යෑම මේ රූඩියෙන් අදහස් වන්නේ මොකක්ද? 1. ක්‍රියාත්මක නොවී තිබීම. 2. විනාශය ලං වී තිබීම.
12: ක්‍රියාත්මක නොවී
1: තිබීම. දෙවෙනි ප්‍රශ්නටත් ඔන්න සස්මිතකින් අපිට හරි උත්තරේ හම්බුණා. දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
11: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල නාමයකින් හැදුණු කාබනික සංයෝගයක්. ප්‍රෝටීන අණුවක හැම විටම මූලද්‍රව්‍ය 4ක් අඩංගු වෙනවා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් ප්‍රෝටීනවල සෑම විටම අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ 1. සල්ෆර්. 2. හයිඩ්‍රජන්.
12: හයිඩ්‍රජන්.
1: ප්‍රෝටීන්වල හයිඩ්‍රජන් වලට අමතරව කාබන්, එතකොට ඔක්සිජන්, නයිට්‍රජන් උත් තියෙනවා. හරි, ප්‍රශ්න 3කට උත්තර දීලා දැන් අතේ තියෙනවා රුපියල් 1000ක් පොකට් මනි. මොකද කියන්නේ සස්මිත, අපි බෝනස් ප්‍රශ්න තෝරගෙන ওই රුපියල් 1000 5000ක් වෙනකම් වැඩි කරගමුද?
12: හා,
11: සස්මිත මේක තමයි වාගේ බෝනස් ප්‍රශ්නේ, සාමාන්‍ය දැනීම ප්‍රශ්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ විශේෂ ආයතනයක් ලෝපුරා රෝග වසංගත පාලනයට ක්‍රියාමාර්ග ගන්න එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. අපේ ප්‍රශ්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ 1 ඇමරිකාවේ, 2 ස්විස්තර්ලන්තේ.
1: ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ ස්විට්සර්ලන්තේ ජිනීවා නුවර. හරි කමක් නැහැ, අතේ තිබ රුපියල් 1000 බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 500ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු, හොඳද?
12: හරි.
11: ජය වේවා සස්මිත.
12: ජය වේවා.
1: සස්මිත, ඒ විදිහට පොකට් මනි දිනා ගන්න උත්සාහ කරනකොට අපේ නංගිලා මලිලාට ඔන්න අවස්ථාව අපි ආයෙමත් කියනවා කොහොමද මේ පැත්තට මැසේජ් එකක් දෙන්න කියලා. ඉතින් හරිම ලේසියෙන් අම්මගේ හරි තාත්තගේ ෆෝන් එකකට අරගෙන එවන්න මැසේජ් එක 0714 151 151.
11: ඒ වගේ මාෂි, දැන් හිතන්නකෝ අතේ තියෙන සල්ලි ටික අපි ෆික්ස් ඩිපොසිට් එකක් දානකොට එන අනාගතයේ වෙනුවෙන් කරන මුදල් ආයෝජනය කිසිම වගකීමක් නැති තැනකට දුන්නොත් එහෙම මොකද වෙන්නේ? අපි අර කාලෙදිම හම්බ කරපු මුදල්වල කිසිම වගකීමක් නැතුව යනවා. සමහර විට සල්ලි අඩු වෙන්න පුළුවන්. බොහෝ දුරට සමහර වෙලාවට සල්ලි නැති වෙන්න පවයිඩ තියෙනවා. නේ විශ්වාසවන්තකමක් වගකීමක් නැති තැනක මේ මුදල දැම්මොත් එහෙම. හැබැයි විශ්වාසයෙන් වගකීමෙන් ප්‍රතිලාභත් එක්ක ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවකට යන්න දෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය කියලා කියන්නේ. ගන්න කෝල් එකක් 13:19ට ඔයාගේ අනාගතය වෙන්න පුළුවන්, පවුලේ අයගේ, දරුවෝන්ගේ, ඔයාගේ විශ්‍රාම ජීවිතය වෙන්න පුළුවන්. මේ හැම දෙම රඳා පවතින්නේ ඔයා දාන මුදල් ආයෝජනය. එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකත් එක්ක, ස්ථාවර තැන්පතුවත් එක්ක. ගන්න කෝල් එකක් 13:19ට තමගේ ජීවිතේ ලස්සන කරගන්න ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න පුළුවන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හරහා.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සියතට තවත් සම්මාන පහක්. ඉන්ධන මිල අඩු කරන්නේ පාර්ශව රසකින් ඉල්ලීම්. ඩෙංගු හේතුවෙන් රොහල් පද්ධතිය අර්බුදයක. අධිවේගී ආසන පටි නීතිය අද සිට. ඇමරිකාව ඉරානයේ නාවික අවහිරය ඉවත් කරයි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: යෝකේ කොලිටි ඇසස්මන්ට් 2025-2026 සම්මාන උළෙලේදී සියත ටීවී යළි සම්මානයෙන් පිදුම් ලැබුවා. වසරේ හොඳම ප්‍රවෘත්ති විශේෂාංගයට හිමි සම්මානය හිමි වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ විසින් නිර්මාණය කරන සියත ටෙලිවැකිය විශේෂාංගයටයි. වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස උදේෂාන් ඉඩමේ ගෙදර සම්මාන ලැබුවා. සියත ටීවී ඇය වැඩසටහන හොඳම කාන්තා වැඩසටහන ලෙස සම්මාන ලබාගත් අතර හොඳම විනෝදාස්වාද වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේ සියත තරු පිරිරෑ වැඩසටහනයි. UK Quality Assessment සම්මාන රැළ ඊ රාත්‍රියේ කොළඹදී පැවැත්වුණා. තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට දරා ගැනීමට නොහැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බෙරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් රෝගී සත්කාරක සේවා බිඳවැටි අර්බුදයක් ඇතිවිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඔහු පැවසුවේ එම තත්ත්වය වළක්වා ගැනීමට තවදුරටත් හැකියාව පවතින බවයි. ඒ සඳහා ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. මෙම මාසයේ ගත වූ දින 17ක කාලය තුළ ඩෙංගු රෝගීන් 9717 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා. ජනවාරි පළමුවරදා සිට ඊයේ දිනේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 43,559ක්. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම ගණන 22,445ක්. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 27ක් වාර්තා වුණා. නිවාසවල පවතින වැහිපීලි ඇතුළු ස්ථාන කිහිපයක වැඩි වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි භණ්ඩාගාරික MAC ප්‍රසාද් සඳහන් කළේ එවැනි ස්ථාන පිළිබඳ ජනතාව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.
3: විශේෂයෙන්ම නිවසල තිබෙන වැහිපීලි සහ අතහැරලා දාලා තියෙන ගොඩනැගිලි ඉඩකඩම් වල ඩෙංගු මදුරුවන් බෝවීම ඉතාමත් වැඩියෙන් තිබෙනවා. ඒ වගේම ස්ටැබ් වල ඩෙංගු කීටයන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. එම ස්ථාන ජනතාව ඍජුව නිරීක්ෂණය නොවන ස්ථාන ලෙස ඒ ස්ථානවල මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා.
1: දිනේ ඕනෑම අවස්ථාවක ඩෙංගු මදුරු දෂ්ටනයකට ලක්විය හැකි බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ.
4: ඩෙංගු මදුරුවා වැඩි වශයෙන්ම සැරිසරන්නේ උදේ සහ සවස් කාලේ. ඒ කියන්නේ උදේ 6-9 අතර, සවස 4-7 අතර. ඒ කාලයේදී තමයි වැඩි වශයෙන් ඩෙංගු මදුරුවා දෂ්ට කරන්නේ. නමුත් මදුරුවෙක්ගේ ඇතුළකට හෝ අපේ ආයතනය ඇතුළට හෝ ඇවිල්ලා හිටියොත් දවල් කාලයේදී ඕනම වෙලාවක දෂ්ට කිරීමේ හැකියාව තියෙනවා.
1: මෙරටට ආනයනය කරන බොරතෙල් බැරලයක මිල පහත ගොස් නොමැති බැවින් ලබන මාසයේදී ඉන්ධන මිල පහත දැමීමට නොහැකි වනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර සඳහන් කළේ ඉන්ධන ආනයනය සඳහා වැයවන පිරිවැය පහත ගොස් ඇති බවයි. මෙම මාසයේ අවසානයේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණනය සිදුවන බව සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත යාමේ සහනය මෙරටට ලැබීමට මාස දෙකක කාලයක් ගතවන බවයි ඔහු සඳහන් කළේ. ඒ නිෂ්පාදන සමාගම විසින් මර්බන් බොරතෙල් මිල ලබන මාසය දක්වා නිවේදනය කර තිබීම හේතුවෙන් අබුඩාබි නැෂනල් ඔයිල් සමාගමෙන් එම බොරතෙල් මිල දී ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඔහු පෙන්වා දුන්නේ මෙම විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව 50%කින් ඉහළාගයක පවතින බවයි. මෙරට ඉන්ධන මිල පෙබරවාරි මාසෙන් පසු මේ දක්වා ඉහළ නංවා ඇත්තේ 40-45 අතර අගයකින් බවයි සභාපතිවරයා සඳහන් කළේ. මැද පෙරදිග යුද ගැටුම ආරම්භ වුණේ පසුගිය පෙබරවාරි 28 වනදායි. පසුගිය මාර්තු 9 වනදා ඉන්ධන මිල ඉහළ නැංවීමට පෙර ලංකා සුදු ඩීසල් ලීටර 1 මිල දැක්වුණේ රුපියල් 281ක් ලෙසයි. ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 293ක අගයක පැවතියා. මෙවන විට සුදු ඩීසල් ලීටර 1 මිල රුපියල් 407ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර 1 මිල රුපියල් 434ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන ආනයන පිරිවැය පහත යාම හේතුවෙන් තවත් දින 15කින් පසු ඉන්ධන මිල පහත දැමිය හැකි බව ලංකා කරචිත නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් උවයිස් පවසනවා. ඔහු සඳහන් කළේ මැද පෙරදිග යුද ගැටුම සමතයකට පත්වීමෙන් කනිජ තෙල් ආනයනය සඳහා වැය වූ පිරිවැය සැලකිය යුතු ලෙස පහත යන බවයි.
5: ඕමොස් එක දැන් ඇරලා හින්දා දැව් ගාස්තු අඩු වෙනවා. යුද්ධේ නැති හින්දා රිස්ක් ප්‍රීමියම් එක අඩු වෙනවා. රිස්ක් ප්‍රීමියම් එක අඩු වෙන හින්දා ඉන්ෂුරන්ස් එක අඩු වෙනවා. මේ කම්පැනිත් එක්කම ගිහිල්ලා කතා කරලා කියනෝනේ යුද්ධේ ඉවරයි ප්‍රීමියම් එක අඩු කරන්න, වහාම අඩු කරන්න, අඩු කරලා ලෝක වෙළඳ පොලේ තියෙන තෙල් මිලට තෙල් එක දෙන්න. ඒ තියෙන අවදානමක් එක තමයි ප්‍රීමියම් එක අධිභාරය දැනට තීරණය වෙලා තියෙන්නේ. ඒ තීරණයේ අධිභාරය දැන් යුද්ධේ නිමා වීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු විය යුතුයි. අපි හිතේනම් මම කරන්නේ වාදි වෙලා ඒක නෙගෝෂියේට් කරනවා. ඇවිල්ලා නිගෝසියේෂන් පව එක ඒ මැනේජ්මන්ට් එක අරගෙන කතා කරලා නිගෝෂියේට් කරලා ඕකේ වාසි ජනතාවට ලබා දිය යුතුයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ ආණ්ඩුව ජූලි පළමුවනදා සිට ඉන්ධන මිල සූත්‍රය ජනතාවට අනාවරණ කළ යුතු බවයි.
6: තෙල් මිල පිළිබඳව තිබෙන සූත්‍රය අපිට ඉදිරිපත් කරන්න කියන කාරණය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩු කාලේ අපිට මතකයි දිගින් දිගටම අපි හැම මාසිකවම පළවෙනි දවසේ මේ ක්‍රියාවලිය සිද්ධ කරා. ඒතර අපි දන්නවා ලංකාවට තෙල් බෑවේ ලීටරයක් කීයද? එදෙල්ල කීයක් මේ බදු විදියට ආණ්ඩු අය කරගෙන තිබෙනවද කියන කාරණා. දැන් මේ ක්‍රියාදාමයේ අතහැරලා දැන් ආණ්ඩුව තියෙන නිසා අපි ආණ්ඩුවට කියනවා වාම ලබන ජූලි පළවෙනිදා ඉඳන් මේ ක්‍රියාවලිය තුළ තෙල් මිල පිළිබඳ තිබෙන සූත්‍රය වහාම මේ රටේ ජනතාවට ඉදිරිපත් කරන්න කියන කාරණේ අපි එක පැත්තකින් මතක් කරනවා.
1: ලබන මාසයේ දැනට පවතින මිලට ඉන්ධන අලෙවි කිරීමට හැකිවනු ඇති බවයි ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයරණෙත්ති කුමාර සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
7: මෙරට ඉන්ධන පිරිපහදුව සඳහා භාවිත කරන මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 74ක් දක්වා පහත ගියා. මේ තත්ත්වය යටතේ ඇයි ඔබතුමන්ලා ඉන්ධන මිල තාමත් අඩු නොකරන්නේ?
8: මර්බන් එකේ ඩේ ප්‍රයිස් එක තමයි ඒ 74 එක තියෙන්නේ. ඒ ප්‍රයිස් එක ඇප්ලයි වෙන්නේ අගෝස්තු වල තමයි ඩේ ප්‍රයිස් එක කියන එක ඇප්ලයි වෙන්නේ. ගණනය කරන්නේ මාස දෙකක් ඉස්සරහට. ක්‍රූඩ් බිල ගණන් ගන්න. මර්බන් කියන ක්‍රූඩ් එක මේ වෙද්දී 104ක වගේ ප්‍රමාණය තියෙන්නේ. ඊළඟ මාසෙත් 101ක් කියන ප්‍රමාණයට තමයි මේ වෙද්දී මිල සකස් කරලා තියෙන්නේ. රිෆයින් බඩක් වල තමයි එදා තියෙන ප්‍රයිස් එක එදා ගන්න ගාන දවස් 5කට ඇවරේජ් කරලා ගන්න.
7: ඔබතුමන්ලා කිව්වා ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 129ක අලාභයක් වෙනවා කියලා. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 60ක අලාභයක් තියෙනවා කියලා. ඉන් කොටසක් රජයේ සහනාධාරයක් විදිහට ගෙව්වා. දැන් ඒ පාඩුව සිදුවෙන්නේ නැද්ද?
8: මේ මාසෙත් පාඩුව ගන්න කියලා තියෙනවා. එතකොට ඊළඟ මාසෙ වෙද්දී පාඩුව නැතුව යනවා. රජයෙන් දෙන සහනාධාරය නැතුව යනවා. ඊට පස්සේ තමයි මිලට කිරීම පටන් ගන්න. ඊට පස්සේ තමයි ආර්ථිකයෙන් පල්ලයට මිල ගණන් පල්ලයට එන්නේ.
7: මේ තියෙන තත්ත්වය අනුව මේ මාසයේ අවසානයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 300කට ආසන්න අගයකට අඩු කරන්න පුළුවන්ද?
8: මේ මාසයේ අන්තිමට 300ට එන්නේ. මේ මාසයේ අන්තිමට බොහෝ වෙලාවට 400 කිට්ටුව තමයි තියෙන්නේ. ඊළඟ මාසෙකදී තමයි ඊළඟ ගණනට ආවොත් එන්නේ මේ ගණනට පල්ලයට මිල ආවොත් එන්නේ.
7: මේ මාසයේදී කනිජ තෙල් ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 522ක් වැය කරලා තිබුණා. දැන් මේ මුදල අඩු වෙලාද?
8: දැන් මේක 300 ගණනකට වගේ ඇවිල්ලා තියෙනවා. 300 ගණන 200 ගණනකට වගේ කිට්ටුවට ඇවිල්ලා තියෙනවා.
7: මේ වගේ තත්ත්වයක් තියෙද්දි තාමත් ඉන්ධන මිල අඩු නොකරන්නේ ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු ආනයනයෙන් සිදුවෙච්ච අලාභය ආවරණය කරගන්නද?
8: නෑ, ඒක අපිට අදාළත්වයක් නෑ. ගල්ලඟුරු වලට අපිට සම්බන්ධ නෑ. ඒක විදුලි බල නිෂ්පාදනයේත් මේක බලපාන්නේ ඉන්ධන වල මිල ගණනය කිරීමට කිසිසේත්ම ගල්ලඟුරු වල කිසිදු සම්බන්ධයක් නෑ. Inside story.
1: වී මිලදී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේඩි ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශයට ගොවීන් විරෝධය පළ කරනු ලබනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ගොවීන් කොතෙක් උද්ඝෝෂණ සිදු කළද තවත් සති දෙකක් යනතුරු වී මිලදී නොගන්නා බවයි.
9: උද්ඝෝෂණ එකක් නෙමෙයි 100ක් තිබ්බත් කොළඹ නෙමෙයි වෙන කොහේ හරි තිබ්බත් වීයලේ මණ්ඩලයේ වී ගන්නේ ගොයන් කපනකොට. තව සති දෙකක් විතර වී නොදී හිටියනම් හරි.
1: අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගොවීන් විරෝධය පළ කළා. ඔවුන් සඳහන් කළේ සිය අවශ්‍යතාවය අනුව වී අලෙවි කර ගැනීමට නොහැකිවීම කනගාටුදායක තත්ත්වයක් බවයි.
10: තමුන්නාන්සලාගේ ආර්ථික න්‍යාය හැටියට තමුන්නාන්සලා අපිට කිව්වා එක පාරම වෙළඳ පොලට එවන්න එපා වී ඉල්ලුමට සැපයුමට අනුව වී මිල පහල යනවා. ඒක නිසා පුළුවන් තරම් ගෙවල් වල වී තැම්පත් කරලා තියාගන්න කියලා. අපි ඊට පස්සේ ප්‍රමිතියට වේලලා තියාගත්තා.
11: මේ කට්ටිය කියන ගබඩ ඇරලා තිබ්බ වෙලාවේ වී දෙන්නේ. එහෙම වී දෙන්නේ නැහැ මහත්තයෝ. මේ දසදුක් විඳලා අඩුවට දෙන්න බෑනේ.
12: ගොයන් කපන කාලෙටලු වී ගන්න ඕනේ. එතකොට එමුතුමාද අපේ ගෙවල් වල ප්‍රශ්න විසඳන්නේ. ගොයන් කපන කාලෙටම වී විකුණන්න කියලා එතුමාට මේ තීරණ ගන්න බෑ. මගේ වී මට ඕන වෙලාවේ මගේ අවශ්‍යතාවයට මම වී විකුණන්නේ.
1: අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහනවල සියලු මගින් අසන පටි භාවිත කිරීමේ නීතිය අද සිට බලාත්මක කිරීමට නියමිතයි. ඒ ඊට අදාළව ලබා දී තිබූ මාස 3ක සහන කාලය අද නවසන් වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල රියදුරු සහ මගින් අද සිට ආසන පටි පැළඳිය යුතුයි. මෙම නීතිය කඩ කරන්නට රුපියල් 1000ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය

0: හරහා ගමන් කරන නෞකාවලින් දින 60ක කාලයක් සඳහා අයදුම්පත් ගාස්තු අය නොකරන බවයි ඉරානයේ රාජ්‍ය මාධ්‍ය පැවසුවේ. හෝමුස් සමුද්‍ර සන්ධිය අවට මුහුදු කලාපයේ ඇති මුහුදු බෝම්බ ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළා. ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි පැවසුවේ දෙපාර්ශ්වයට වෙනස් මතයන් පැවතියද ඇමරිකාව සමග ගිවිසුම අනුමත කළ බවයි. ඉරාන ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ජනාධිපති මසූද් පෙෂස්කියන් දුන් සහතිකයෙන් පසුව ගිවිසුම අනුමත කළ බවයි ඛමේනි පැවසුවේ. මේ අතර ඊශ්‍රායලය සහ ඉරානයේ සහය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඇතුළු සියලු පාර්ශ්වවලින් සටන් විරාමයක් ක්‍රියාත්මක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. සිය ට්‍රොත් සෝෂල් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පැවසුවේ සාම සාකච්ඡා නිසි අයුරින් පැවැත්වීම සඳහා මැදපරතික රටවල් සිය කැපවීම පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඇමෙරිකාව සහ ඉරානය අතර දින 60ක අවබෝධතා ගිවිසුමට ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉරාන ජනාධිපතිවරයා විසින් පසුගිය 17 වනදා අත්සන් තැබුවා. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මෙවන විට බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 79ක් දක්වා පහත ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 75.19ක් ලෙසයි. යලි සිරස්තල සියතට තවත් සම්මාන පහක්. ඉන්ධන මිල අඩු කරන්නේයි පාර්ශ්ව රසකින් නිල්ලීම්. ඩෙංගු හේතුවෙන් රෝහල් පද්ධතිය අර්බුදයක. අධිවේගීය ආසන පටි නීතිය අද සිට. ඇමෙරිකාව ඉරානයේ නාවික අවහිරය ඉවත් කරයි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳි සිටින්න ෆෑන් පේපුවත් සමඟ.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Countdown. අපි අද කියන්නේ රංගහලක් ඇතුලේ තියෙන රංගහලක් ගැන.
1: සමහර මං ගැන පව් කියලා දෙන්නේ. මේ ජීවිතේ හැරිම කොටයි යමන.
2: සිහින රංගහලක් මේක වෙනස් විදිහ වැඩක්.
0: අපි ඒ ගැන අහන්නේ මේ ස්ටේජ් ඩ්‍රාමා සීරීස් එකේ ඇක්ට් කරන අමා විජේසේකරගෙන්.
3: මේක දනංජය කරුණාරත්න නාට්‍ය වේදිකා 90 අග දශකයේ සහ 2000 මුල කියන කාලවකවානුවේදී වරින් වර කරපු කෙටි නාට්‍ය පහක එකතුවක් නේ මේ යන්නේ තුන්වෙනි ප්‍රොඩක්ෂන් එක. ලංකාව වෙනස් වෙලා නැහැ කියලා අපිට හිතෙන්නේ ගහන්නට අදටත් වළංගු වෙන නාට්‍ය එකතුවක් තමයි සිහින රංගහල කියන්නේ.
2: අපි දන්න කියන ගොඩක් දෙනෙක් වැඩ ඇතුළේ ඉන්නව නේද?
3: නාට්‍ය හතරක දෙන්න දෙන්න රංගපානවා. එක නාට්‍යයක රංගපානවා තනියෙන්. නාට්‍ය පහේ නම වැලන්ටයින් වෙනකම් චන්ද්‍රාවතී සමගරයා ඔබ සාපේක්ෂයි දුවනින් දෙන්නේ සහ ලාස්ට් බස් එකේ කතාව. තනක් විමලසිරි, දම්ෂි දිසානායක, සුමර්චනා වීරසිංහ, තිලින පෙරේරා, ප්‍රදීප් රාමවික්‍රම, අමා විජේසේකර, දිමුතු චින්තක, චාමල් රණසිංහ කියන නළු නිළියන් මේක රංගපානවා. ඒගොල්ලෝ වේදිකාවේ සම්මානනීය නළු නිළියන්.
4: මම හැමෝටම කිව්වා මේ සම්බන්ධක Facebook එකට
0: ඇය දෙකකින් ඩ්‍රාමා පහක්. කොහොමද පොඩි වෙලාවකින් ලොකු කතාවක් කියන්නේ?
3: ඒ අත්දැකීම ගන්න ඇවිල්ලාම බලන්න. බලන් හිටියම ඔබට කම්පාවට පත් කරන්න පුළුවන් තරම් ප්‍රස්තුත ඉතාම ඉහළ ගණයේ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන කතා පහක් තියෙන්නේ. මේක ඇවිල්ලාම බලන්න ඕනේ මාස පහක්.
2: කවද්ද? කොහෙදද බලන්න පුළුවන්?
3: ජූනි 20 වෙනිදා සෙනසුරාදා හවස 3:30 සහ 7:00 VMICH කමත නිව් තියටර් කියන රඟහලේදී තමයි ප්‍රදර්ශනය වෙන්නේ.
0: ඕනම කැරක්ටර් එකක් තමන්ගේ කරගෙන ඇක්ට් කරන ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිනි ඉද්දමල්ගොඩ අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday සේමිනි.
5: Thank you CSSN.
6: Happy birthday, happy birthday, happy birthday to you.
0: බර්ත්ඩේකට මොනවද වැඩියෙන්ම කරන්න කැමති?
5: හැමදාම වගේ පන්සලට යනවා උදේ. ඊට පස්සේ තින් රෑ වෙලා යාළුවෝ එනවා ගෙදරට.
2: මේ ටිකේ අලුත් වැඩ ගොඩක් කරනවා නේද?
5: සූර්යතුලඟ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ. තව චිත්‍රපටි 5-6ක් තියෙනවා මම රඟපාපු වෙන්න. මේ දවස්වල ඉසුරු ගුණතිලකගේ කොල්ලෙක් චිත්‍රපටියේ රූපගත කිරීම වල ඉන්නේ.

0: FM.
1: Finishing වහලක් ලෙස කලරම්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
2: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රියක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 1 3 7
4: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7 1 2 4 7 6 1 7 0 0. මාධ්‍ය ශක්තිය 100 TV 100 FM Kiss FM.
5: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
6: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
5: මම ෆ්‍රෙෂ් පිට වැඩ කරා.
6: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
5: ඒකනේ එහෙම කරලත් නේද.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: හෙට උදේ 8ට
9: අදහුනා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
10: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
9: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
10: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
9: ඈ?

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: මමිස් පොකට් මනි
3: ආශි අපි දැන් පොඩ්ඩ හතර දෙනෙකුට පොකට් මනි දුන්නනේ. හැබැයි පොඩ්ඩොන්ට විතරක් පොකට් මනි දීලා මදි. දැන් තියෙන අපේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එක. අද ඉන්නේ අපිත් එක්ක තරඟ කරන්න හොරණ ඉඳන් අමාලි. Good morning අමාලි.
4: Good morning.
3: අමාලි, ලෑස්ති නේද තරඟ කරන්න?
4: ඔව්.
5: අමාලි, රුපියල් 250න් තමයි ඔයාට වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ රුපියල් 5000 වෙනකම් ඔයාට තරඟ කරන්න පුළුවන්. අපි පොකට් මනි රුපියල් 5000ක් ඔයාට දෙනවා. ප්‍රශ්න හතරක් අපි අහනවා. ඒ වගේම එක ප්‍රශ්නයකට හරි උත්තර තෝරන්න තප්පර 5යි. උත්තර දෙකක් අපි දෙනවා. මේ තමයි අමාලිට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
3: අමාලි, කැම්පින් යන කෙනෙක්ට හොඳම තැනක් තමයි බෙල්ලුත්. හැබැයි දැන් නම් බෙල්ලුට් යන්න වෙන්නේ නැහැ. මොකද බෙල්ලුට් දේශීය සංචාරකයන්ට තහනම් කරලා තියෙන්නේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. බෙල්ලුට් නිතරම මීදුමින් බරවෙච්ච සුළං සහිත කාලගුණයක් තියෙන ප්‍රදේශයක්. 1890 වෙනකොට මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තේ බගා කිරීමටත් පාවිච්චි කරා. අපේ ප්‍රශ්නේ, බෙල්වුඩ් කඳුකර ප්‍රදේශයේ අයත් වන්නේ 1. මහනුවර දිස්ත්‍රික්කයට 2. නුවරඑළිය දිස්ත්‍රික්කයට.
5: අමාලි, බෙල්වුඩ් කඳුකර ප්‍රදේශයේ අයත් වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයට. ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3000කට වඩා උසින් තමයි මේ බෙල්වුඩ් කඳුකර ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. කමක් නෑ අමාලි, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: නිතර නිතර ලේ දන්දනයකින් අපේ රුධිර නිෂ්පාදන ක්‍රියාවලිය අලුත් වෙනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය මිනිස් සිරුරක රුධිරයේ ලීටර් 4.5ක් විතර තියෙනවා. ලෝකේ බහුලව බොහෝ දෙනෙකුට තියෙන්නේ ඕ පොසිටිව් රුධිර වර්ගය. අපේ ප්‍රශ්නේ, මේ අතරින් ඕනම කෙනෙකුට පරිත්‍යාග කළ හැකි සර්වදායක රුධිර වර්ගය වන්නේ 1. ඕ නෙගටිව් 2. ඒ පොසිටිව්.
5: අමාලි හරි උත්තරේ දීලා පොකට් මනි රුපියල් 250ක් ඔයා මේ වෙද්දි අතට අරගෙන තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ අමාලි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: අමාලි, ලෝක ජනප්‍රියම ක්‍රීඩාව තමයි ෆුට්බෝල්. ජූනි 11 FIFA ලෝක කුසලානයත් ආරම්භ වෙලා මේ වෙනකොට තරගාවලිය පැවැත්වෙනවානේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. මෙවර තරගාවලිය තරඟ 104කින් සමන්විතයි. පහුගිය සඳුදා ඇල්ජීරියාව සහ ආජෙන්ටිනාව අතර තරගය පැවැත්වුණා. අපේ ප්‍රශ්නේ, පහුගිය සඳුදා දින පැවති තරගයේදී ගෝල 3ක් වාර්තා කළ ලොව ජනප්‍රිය ක්‍රීඩකයා කවුද? 1. ලියනෝල් මෙස්සි 2. රොනාල්ඩෝ.
4: අංක 1.
5: තුන්වෙනි ප්‍රශ්නෙට අමාලිගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. අතේ තිබ්බ පොකට් මනි රුපියල් 250 රුපියල් 500ක් වෙනකම් වැඩි වුණා. ඒ වගේම අමාලි, මේ තරඟාවලියේ අද දවසේ තරඟ 3ක් පවත්වන්න නියමිත වෙලා තියෙනවා. අමාලි, දැන් අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නෙට තෝරගෙන ඔය අතේ තියෙන රුපියල් 500 පස්කුණේකින් වැඩි කරගන්න. අපි අමුද බෝනස් ප්‍රශ්නෙට.
3: මාලි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. තක්කාලි වල 95%ක්ම තියෙන්නේ ජලය. තක්කාලි එළවලුවක් විදියට සැලකුවත් තක්කාලි කියන්නේ පළතුරක්. අපේ ප්‍රශ්නේ, තක්කාලි ව්‍යංජන වලට එක් කිරීමෙන් ව්‍යංජනය 1. කල්තබාගත හැක 2. උකුගතිය ලබා දේ.
5: අමාලි, බෝනස් ප්‍රශ්නෙටත් ඔයා හරි උත්තරේ දීලා අතේ තිබ්බ රුපියල් 500 රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගන්නවා. ඔයා පොකට් මනී රුපියල් 2500ක් දිනා ගන්නවා. බොහොම ස්තුතියි අමාලි, ජය වේවා.
1: සියත පොකට් මනී.

0: Market Money. මාෂි අද අපිත් එක්ක එකතු වෙලා හිටියා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය අනාගතය වෙනුවෙන් කරන මුදල් ආයෝජනය විශ්වාසවන්ත තැනකම තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමයේ තීරණේ. හොඳ පොලියක්, හොඳ විශ්වාසයක් එක්ක හිතේ නිදහසේ අනාගත හීන වෙනුවෙන් ඔයාට ෆික්ස් ඩිපොසිට් එකට යන්න පුළුවන්. ගණකෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
1: අපි දැන් අලුත් සතියකදී ඉඳන් ආයෙමත් මුණ ගැහෙන රවිෂ්ක
0: අනිවාර්යයෙන්.
1: එහෙනම් අලුත් සතියේ අපිට මැසේජ් එකක් එවලා තියන්න. අපි පොකට් මනි දෙන්නම් මේ පැත්තෙන්. 0714151151 තමයි අපේ WhatsApp නම් එක.
0: එහෙනම් අපි අතට ගිහිල්ලෙන්නම්. සුබ දවසක් වගේම සුබ සතියන්තයක්. මම රවිෂ්ක.
1: මම ආශි.

හයි ගුඩ් මානින්. පොඩි හෙම්බා සීන ගත්තීර හැම්බිරිස්සාවක් හැමදාම ලෙඩනේ. රයිට්, මේ සොරි කියන වචනේ තියෙනවා නේද? මේ සොරි කියන වචනේ කොච්චර පොඩි දෙයක්ද අපිට? ඒ කියන්නේ කවුරුර අපිට සොරි කියලා කිව්වොත් අපි මොකද්ද ඕක, මොකද්ද ගාගෙන අපි යනවා නේ. හැබැයි හිතන්න කවදරි ඩොක්ටර් කෙනෙක් අපිට කිව්වොත් සොරි මට යව මේ බේරගන්න බැරි වුණා කියලා කිව්වොත් ඒකේ බරපතලකම වැඩි නේ. ඒ නිසා ඔය සොරි කියන වචනේ අපිට පොඩි වචනයක්. හැබැයි කවදාහරි දවසක ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන තාක් කල් ඒ වචනේ හරි චූටි වචනයක්. ඒ වගේ ලයිෆ් එකේ කොච්චර දේවල් තියනවද? හරි, අද ෆ්‍රයිඩේ 7:02. වෙරි ගුඩ් මෝර්නින්.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඩෙංගු හැදුනහම ඇතිවන රෝග ලක්ෂණ වෙනස් වෙලාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවිල්ද උණකමගේ සමග.
1: අපි හැමෝම දන්න දෙයක් තමයි, ඩෙංගු රෝගයේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ අතර තද උණ ඇතිවීම, දෙඩි හිසේ වේදනාව, සිරුරේ සන්ධිවල සහ මාස පේශිවල ඇතිවන වේදනාව, ඊට අමතරව වමනේ සහ උදරයේ ඇතිවන වේදනාව වගේ රෝග ලක්ෂණ තමයි සාමාන්‍ය ඩෙංගු රෝගය හැදුනහම අපිට ඇතිවන රෝග ලක්ෂණ අතර තියෙන්නේ. නමුත් ඔබ සමහර විට මේ දවස්වල මාධ්‍ය වලින් දැනගන්න ඇති, ඩෙංගු රෝගය හැදුනහම අපිට නිතර ඇතිවන රෝග ලක්ෂණ වලට අමතරව වමනය, පාචනය, කැස්ස වගේ රෝග ලක්ෂණත් මේ අතර ඇතිවෙනවා කියන කාරණාව. බොහෝ විට මේ වගේ රෝග ලක්ෂණ වෙනස් වීමක් ඇති වෙන්නේ මේ දවස්වල පැතිරලා යන ඩෙංගු රෝගයට හේතු වෙන වෛරසයේ ඇතිවන යම් යම් ප්‍රභේද වෙනස් වීමක් නිසා වෙන්න පුළුවන් කියලා තමයි සැක කරන්නේ. ඔබට උණ, හිසේ වේදනාව, ඇඟපත වේදනාව, ඊට අමතරව වමනය, උදරයේ වේදනාව, පාචනය, කැස්ස වැනි කුමන රෝග ලක්ෂණ තිබුණත් දවස් දෙකකට වඩා මේ රෝග ලක්ෂණ ඇති විට ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්. කොළඹ මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක්. දැන් ඔබටත් prime residences වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන prime colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112-2200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සමය.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
4: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with him.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111-832-1000. NIBM The City University, The Place to Be.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111-7378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනි.
13: මොකක් හරි නෙවෙයි, 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Peters Motor Company Private Limited
15: 1.2 දශම 2 1.4 සියත

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: අතේමිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
3: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited විදින
4: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න සොන්නමහල් කාලසහ මහරිකම ශාඛාවන් වෙතින් ජූනි මාස 19, 20 සහ 21 යන දිනවලදී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩාක් දීලා.
6: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: කොමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
10: මොකද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙවෝ තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
11: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: දිමෝ වෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76-844-9794 කොන්දේසි සහිතයි.
6: සියත දිවයින පුරා

0: පුතාමන් දන්නවා පුතාම නා දෙන්නන්නේ කියලා.
1: Hi good morning.
0: අම්මෝ මාර කැස්සක් ආ මං හිනා මාරි නැවත පටන් ගත්ත ගමන් නිකන් බක් ගාලා තරම කඩාගෙන වට්ටා වගේ කැස්සනම් හැතයිනේ නේද?
1: අනිවාර්යෙන්. මේ දවස්වල තියෙනවා කැස්ස තියෙනවා හෙම්බිරිස්සා ගති තියෙනවා එක එක උණ જાති තියෙනවා.
0: දැන් මගේ මේ කැස්සට මාස දෙකකට වැඩි.
1: ඒක ඒක දිගට යන කැස්සක්.
0: ඔව්.
1: ඒක
0: කාස වට්ටුට යන්නේ.
1: හිනා වෙන්නත් බැලේ කැස්ස.
0: හිනායන මං අර හින හදවතින් ගැඹුරින් හිනා වෙන මිනිහෙක් නේ.
1: මෙහින් එනකොට එනවා කැස්ස.
0: ඔව් ඔව්. පෙනහලුත් ගලවන් තමයි ඒ.
1: මම ආව හිනස්සන වැඩ කරන්න නැතු ඉන්නම් අද.
0: නියමයි. ඉතින් ඔයාද කතා කරානේ ලස්සනයි වාගේ මාතෘකාව.
1: යා.
0: ඉතින් ඇත්තම ලස්සනයි. හැබැයි මම කියන කතාව තර ලස්සන නෑ. නමුත්
1: නමුත් පොඩි දෙයක් තියෙනවා.
0: හයිද ඇත්තම බොරු කියන්නන්නේ. සෝරි කියන වචන ගැන ඔයා කතා කරා.
1: යා.
0: අපි එහෙම කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියලා දාන වචන දෙකක් තියෙනවා. එකක් සෝරි අනිත් එක thank you. Thank you we never mean most of the time. Bangadi
1: English. මොකද මේ මොකද
0: මොකද? English පන්තියේ යනවා. මං English පන්තියේ පටන් ගත්තා.
1: හා nice.
0: හරි? හ්ම්. එතන මගේ ජපන් ඉගෙන ගන්න වැඩි. Duolingo එකේ.
1: ආ.
0: ඒක ඉවරයි දැන්.
1: Continue වෙන්නේ නැහැ ඒක.
0: Continue වෙන්නේ නැහැ නේ මං ගන්න. ගන්න මොකටද කියලා.
1: ඉතින් දෙන්නේ. ජපානි
0: මට විසරි දෙක්ුණා. වැඩක් නැහැ ජපන් ඉගෙන.
1: හරි.
0: අහන්නකෝ සෝරි සෝරිත් එහෙමයි අපි යම් දෙයක් වුණා මේ සෝරි කියලා කියලා දාන්නේ මේ වෙලාවට කියන්නේ
1: සෝරි
0: ඔව්
1: වචනයක් විතරයි
0: ඔබට සෝරි කියපු වෙලාවට හිතන්න මතක් කරලා බලන්න ඔබ දවසකට කී වතාවක් ඔය පොඩි පොඩි වලට සෝරි කියලා ඇද්ද ඔබට මතකද කිව්වා කියලා thank you කියලා ඇති මතකද කිව්වා කියලා ඔබටත් මිනිස්සු thank you කියලා ඇති ඔබ එක ඇඟට අරගෙන නැහනේ?
1: ඔව් නේද?
0: Thank you ගම ඇඟට ගත්තද?
1: නැහනේ.
0: හැබැයි අපි හෘදේ වස්තුෙම thank you කියපු වෙලාවල් තියෙනවා.
1: හ්ම්
0: හ්ම්. මැරෙන්න ගිහිල්ලා ගොඩාපු වෙලාවට
1: හ්ම්
0: අත් දෙක අල්ලන් දෙන්නේ.
1: ඔව් නේ.
0: අත් දෙක අල්ලන් දෙන්නේ. ඇත්ත සමහර අයගේ sorry අම්මෝ. is sorry වෙලා යනවා. very bad ડોક્ટર කිව්වා නම් මොනවාද I'm sorry I'm so sorry ආශ්චර්යා you are going to die
1: ඒක නම් මට දරා ගන්න
0: බෑ ඔයා මැරෙන්න බයද
1: මට ඒක ගැන අවුලක් නෑ එහෙම බයක් කියලා එකක් නෑ හැබැයි අනිත් අය මැරෙනවා
0: ඒක ඉතින් මේ බල බල
1: අනිත් අය මැරෙනවට බයයි
0: ඔයා මම මැරෙලා යනවට බයද? බයයි නේ නැහැ. ඉතින් මෙතන රස්තාව නැහැනේ.
1: අනේ
0: ඒක නෙමෙයි. අර නෑ ලොකට. තවත් දෙක තුනක් ඔය TikTok වලින් අහුලා ගත්ත කෑලි ටිකම මාඩයි. ඊට පස්සේ නාට්‍ය පටන් ගන්න. නේද?
1: අම්මෝ මට බයයි. ඔයා ඊට පස්සේ මැරිලා ඇවිල්ලා, ෆොල්මන ඇවිල්ලා.
0: නෑ නෑ අම්මෝ නෑ.
1: මගේ කරේ ඉඳලා අම්මෝ.
0: අර චිත්‍රපටි වල වගේ කරේ වාඩි වෙලා ඉන්න ඔයා ෂෝ එක කරනකම්.
1: උතර මට ෂෝල්ඩර්ස් රිදෙනවා මම යනවා
0: ඩොක්ටර්. කරේ නගර. සරි ඉතින් ඔන්නක තමයි සෝරි කියන කතාව දැන් ડોක්ටර්ස්ලට විතරක් නෙමෙයි ওই සෝරි කියන වචනේ මම කිව්වත් එච්චරයි මාර බරක් තියෙනවා
1: සීරියස්ලි අනේ මට නම් එච්චර නෑ ඒක
0: සෝරි ආශ්චර්ය අපිව වාස් කරා
1: අනේ අනේ
0: සෝරි ආචාර්ය අයින ගන්නෑ අතරය නෑ සෝරි එක බලවන්නකම් අද අපි මේව නෙමෙයි කතා කරන්නේ අපිට වඩා විශාල දෙයක් කතා කරන්න සූදානම් වෙලා ඉන්න රයිට් එක එක සත්තුන්ව ගන්නවනේ විද්‍යාත්මක පරීක්ෂණ වලට.
1: හරි.
0: සමහර සමාජ විද්‍යාත්මක පරීක්ෂණ කරන්න chimpanzee වගේ සත්තු ගන්න. වඳුරුන් උගන්නෝ. අර කපලා බෙහෙත් විදලා ගන්න ඒවා ඒව ගන්න මේ
1: මීයන්ගෙන්.
0: ඒකත් හැම මීයාම ගන්නෑ. අපි අර ගෙවල් වල අපේ ඇඳුම් කණේ උ මේස් කණේ උව ගන්නවා නම් උන් අඩු වෙනවනේ. උන්ව ගන්න. අනේ බෙහෙත් ගන්න ලස්සන එකව ගන්න.
1: ඔව් අර සුදු පාට ලස්සන.
0: ඕ. මං ඇත්තටම දැක්ක අපේ මේ ගෙවල් ගාව සත්තු කඩයක් තියෙනවා. මං දැක්ක ඇත්තට මේකේ ඉන්නවා මීයක් ඔයා වගේ.
1: කියුට්.
0: ඕ උත් ඉන්ජෙක්ෂන් ගහලා දෙන්න ඕනේ මාර සුදු.
1: සේම් පිච් නොරිටර්න්.
0: කවුරු මට ඊම යාළුවෙක් හම්බෙලා වගේ සුදු පාට ගැන කතා කළා.
1: එවන්න මං ගාවට මම යාට.
0: ඔයා කිව්වා මම දැන් කැත වෙලා කියලාත් මොනවාරි කිව්වා. දැන්
1: කැත ගණන් ගන්න නැහැ.
0: ආ කැත වෙලා නෙමෙයි. ආ කැත වෙලා කිව්වේ නෑ අම්මෝ නෑ කැත වෙලා කිව්වනේ සුදු වෙලා කිව්වා.
1: මම
0: වයස පාටයි
1: කිව්වා. ආ it's okay. එයාගේ යාළුවෙක් නේ කිව්වේ. අපි ඕව ගණන් ගන්න නැහැ.
0: කොත්තර සුදු උනත් මොකද වයස වටවන්නේ. ඒකට ගෑනික මූණ ඇද උනා ඔය නෑක වට දැන්. දැන් අද දවස ඉවරයි.
1: ඉතින් වයසයිනේ දැන්.
0: ගෑනියෙක් දවසම ඉවර කරන්න පුළුවන් වචනයක් තමයි ඔය.
1: හරි.
0: මොකද අනේ අද මේ කැත වෙලා. ඉවරයි ඉවරයි ඉවරයි. ඉවරයි.
1: හරි දැන් සතාට යා.
0: දැන් මේ වඳුරු පාවිච්චි කරලා සමාජ විද්‍යාත්මක පරීක්ෂණ කරන තැනක් ගැන නිකන් ඔළුවේ හිතා ගන්නකෝ.
1: හරි ඔකේ ලැබ් එකක් වගේ.
0: ලැබ් එකක්.
1: හරි.
0: ඌව මොකද්ද පරීක්ෂණයකට මේව භාජනය කළා. පරීක්ෂණයකනේ පරිේශණයකට භාජනය කළා. හ්ම් හ්ම්. ඌ හොඳට කරා ඒක.
1: වඳුරු.
0: ඔව් හොඳට ඉතින් අර බලාපොරොත්තු වෙන විදිහටම ඌ පර්ෆෝම් කළා.
1: හරි.
0: සත්තු මොන හරි කරලා පෙන්නුවාම උන්ට ඉතින් මොන හරි දෙන්න ඕනේනේ. හ්ම්. එතකොට ඌ ඊළඟ වැඩෙත් උගෙන් ගන්න පුළුවන්.
1: හරි.
0: අපිත් එහෙම තමයි. අපිට දෙන එක තමයි පඩිය කියලා කියන්නේ. ඒ වැඩේ අපේ ලබන මාසෙත් ගන්න පුළුවන්. ඒක දෙන්න. ඈ?
1: ඉතින් හිටලා බෝනස් එකක් දුන්නොත් තම වෙයි.
0: අපි හිතනවානේ අර උට අර බිස්කට් එකක් දුන්නාම ඕ කරනවා. අපිට දෙන බිස්කට් එක නම් පඩිය.
1: ඩෙෆිනිට්ලි.
0: අර ඒ ලොකුට නම් අපි ගැන හිතන්නේ නේ. ඉතින් මූ මේ වැඩේ හොඳට කරපු නිසා මූට හරි සීතල බොහොම ලක්ෂණ පිපිඤ්ඤ ගෙඩියක්.
1: හා.
0: බොහොම සීතල කැප්සූල් එකක වගේ හරි සමමිතිකව තියෙන ලක්ෂණ පිපිඤ්ඤා ගෙඩියක් මූට සයන්ටිස්ට් දුන්නා.
1: හා.
0: ඇස් දෙක ලකුණා මුගේ. මේක දැකලා අත් දෙකෙන් මල්ලා ගත්තේ.
1: හරි.
0: ටිකක් වෙලා බලන් ඉඳලා පොඩි කෑල්ලක් කාලා බැලුවා. පුදුමාකාර රහක්.
1: හරි.
0: ෆ්‍රිජ් එකේ දාලා පිපිඤ්ඤා කන්නකෝ.
1: පුදුම රසයි. අනිවාර්යයෙන්.
0: සුකීනි කන්නකෝ. සුකීනි නෙමෙයි කන්න ඕනේ. ඒකට කියන්නේ ජපන් වට්ටක්කද? වට්ටක්ක නෙමෙයි.
1: ජපන් පිපිඤ්ඤා.
0: ජපන් ජබරනේ.
1: ජපන් පිපිඤ්ඤා.
0: ජපන් පිපිඤ්ඤා.
1: ඒකට කියනවා නම්.
0: ඔව්. සුකීනි එක මේ උයන්න ගන්න එක.
1: හරි.
0: ඔව්. එච්චර ලොකුවට ඉන් ඩීටේල් යන්න ඕනේ නැහැ පිපිඤ්ඤා හිතා ගන්න.
1: හරි.
0: ඉතින් මට හරි සතුටුයි. අනේ මගේ මහන්සියට ප්‍රතිඵල මට ලැබුණා නේද? උගේ විදිහට හිතනවා නැත. හ්ම්
1: හ්ම්.
0: මේක සීතල හින්දා හරිම රහයි හොඳ පැහැයිලා.
1: හරි.
0: කරස් සුරුස් ගාලා හැපෙන්නේ.
1: හරි.
0: ඉමේජින් කරගන්න පුළුවන් නේ. ඉතින් මේ පිපිඤ්ඤා ගෙඩිය හපහප මු පාර ආතල් කෝටියක් විඳ විඳ දැන් මෝ අයිනට එලා ඉන්න වෙලාවේ මෝ දකින්නවා සුන්දර මොහොතේ.
1: හරි.
0: ඒ ආතල් කෝටියක් රැගෙන පිපිඤ්ඤා එක රස බලන ඒ සොඳුරු මොහොතේ මෝ දකින්නවා උගේ අල්ලපු කූඩුවේ ඉන්න වඳුරට ආනමාළු ගෙඩියක් දෙනව අරසයන්.
1: හ්ම් හ්ම්.
0: මු කණේක නවත්තලා අනෙක් වඳුරට දීපු කෙහෙල් ගෙඩිය දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ඌ කෙහෙල් ගෙඩිය කනව බලාගෙන හිටියා.
1: හරි.
0: දැන් මූ පිපිඤ්ඤා ගෙඩිය කණේක නැමැත්තුවා.
1: හරි.
0: දැන් මේ වඳුරට හිතෙනවා ඌට කෙහෙල් ගෙඩියක් දුන්නේ ඇයි? ඌ මොනව කරාද? ඌ කරත් මම කරපු එකමනේ.
1: ඕ.
0: අනිත් එක මම මෙතන ඉන්නේ සීනියම වඳුරා මන්.
1: යා.
0: මෙතන ඉන්නේ සීනියම වඳුරා ඔයා.
1: ඈ ඔයානි. මම ජූනියර්
0: සීන් ජූනියර් වැඳිවි
1: රිලව හරි
0: ඔයා පැනලාද ලයිට් ගිය
1: අනේ මන්දනේ ඒ දැන් රිලා ප්‍රශ්නේ මොකදුනේ
0: පැනපු වඳුරොත් නැහැ හිටපු රිලවුත් නැහැ නේද හොඳයි කවන්නේ
1: හරි ඔකේ
0: ඉතින් මම මේ කල්පනා කරනවා ඉතින් මම මෙතන ඉන්න සීනියම වඳුර අනිත් ඌ කරෙත් මම කරපු එකම නෝ කරේ ඉතින් මට මේ පිපිඤ්ඤා ගෙඩියක් මෙහෙම කරේ ඇයි ඌට කෑයේ ගෙඩියක් මෙහෙම කරේ
1: හරි
0: ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඌට මොකද ඌට ඒ ආනමාලු දුන්නේ
1: ඇයි මම කළුද
0: ඔව් කළුයි
1: ආ එහෙනම් වඳුරෙක් හරි
0: මූ එක පාටම පිපිඤ්ඤා ගෙඩිය දමලා ගහුව විද්‍යාඥයාට
1: හ්ම්
0: හ්ම් ජප් සප් sounds familiar වගේද හුරුයි වගේ පොඩි හුරු කූඩුවේ නොහිටියට වඳුරු නොවුනට පොඩි හුරු ගතියක් තියෙනවද ඒ
1: ගතියක් තියෙනවා
0: නේද ඒක තමයි මිනිස්සුන්ට සතුට නැති වෙන්නේ පුතා Tamanට ලැබිච්ච එකේ අඩුපාඩුවක් හින්දා නෙමෙයි ළඟමින් එකකට ටිකක් වැඩියෙන් ලැබිච්ච හින්දා ළඟමින් එකෙකුට ටිකක් වැඩියෙන් ලැබිච්ච හින්දා නැත්නම් Tamanට හම්බෙච්ච එකේ තිබිච්ච අඩුපාඩුවක් නෙමෙයි පිපිඤ්ඤ ගෙඩිය හම්බ වෙච්චලා ඌට මාර වටිනා එක. ඌට පිපිඤ්ඤ එපා වුණේ අනිත් එකාට ආනමාලු දෙනවා දැකපු වෙලාව. අපේ සතුට නැති වෙන්නේ අනිත් එකාගේ පඩිය කීයද කියලා දැනගත්ත දාට නෙමෙයිද? අපේ සතුට නැති වුණේ අපේ වාහනයට වඩා අනිත් එකා ගත්ත වාහනේ හොඳයි කියලා දැකපු දාට නෙමෙයිද? අනිත් මිනිහාගේ ළමයාගේ විභාග ප්‍රතිඵල අපේ එකාගේ ප්‍රතිඵල වලට වඩා හොඳයි කියලා ආරංචි වෙච්ච දාට නෙමෙයිද? අනික් මිනිහාගේ වයිෆ්
1: මොකද්ද?
0: ටිකක් ලස්සනයි කියලා අපි ගෙදර මායියට වඩා
1: සතුට නැති වුණේ.
0: එකට ඉංග්‍රීසි භාෂාවේ ලස්සන වචනයක් තියෙනවා.
1: මොකක්ද?
0: ඉනෙක්විටි අවේෂන්. ඉනෙක්විටි අවේෂන්. අයුක්ති ව්‍යවර්තනය කියලා සිංහලෙන් තියෙනවා. අරග වචනේ හොඳයි. ඒකට අයුක්ති ව්‍යවර්තනය.
1: අයුක්ති විවර්තනය.
0: ව්‍යවර්තනය.
1: විවර්තනය.
0: ව්‍යවර්තනය.
1: හරි. අර වචනේ මොකක්ද?
0: ඉනෙක්විටි අවේෂන්. ඒක ලේසියි. ඒක නම.

0: විතරක් නෙමෙයි සෙල්ලම්
1: හවසට
0: සෙල්ලම්
1: ෆ්‍රයිඩේ
0: ෆ්‍රයිඩේ සෙල්ලම් සෙල්ලම් මේ
1: හරි
0: HSBC එක දැන් ලංකාවේ නැහැ නේ. හ්ම්. ගියානේ යන්න.
1: Yes.
0: ගියේ හිත මොනවද තින් ගියානේ ඒගොල්ලෝ හරිද? හ්ම්. ඔයා දන්නවද මේ HSBC තියෙන කාලේ හරි අමතු වෙන්නේ ඒගොල්ලෝ. වෙන මොකක්ද ඕන එකන් එන. මොකක්ද HSBC කියන්නේ? Hong Kong and Shanghai Bank Corporation. හ්ම්. හරිද?
1: හරි.
0: Hong Kong Shanghai. සෙල්ලන්ද පොල්කොල. ඔයා Shanghai ගිහලා තියෙනවනේ.
1: හ්ම්.
0: ඔස්ට්‍රේලියාවේ මූල්‍ය නියාමන ආයතනය ඇමරිකන් ඩොලර් මිලියන 24.6ක දඩයක් ගැහුවා.
1: ඇයි?
0: අහන්නකෝ මේ වටිනවා මේවා.
1: හරි.
0: HSBC එකට ඇමරිකන් ඩොලර් මිලියන 24.6ක දඩයක් ගැහුවා. දැන් එක ගෙවන්න එකම වෙලා තියෙනවා.
1: හරි.
0: HSBC එක පිළිගන්නවා. තමන්ගේ බැංකු පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ තිබිච්ච පද්ධතිය තියෙන සිකියුරිටි එක මදි කියලා. අපි විතරක් නෙමෙයි. ඔය සමහර මිනිස්සුන්ගේ පෙන්ෂන් පවා නැති වෙලා තියෙනවා. වර්ධ වෙනවා.
1: ඕකේ.
0: පොඩි ගණන් නෙමෙයි. මේ ඩෙන්ටල් ක්ලිනික් එකක වැඩ කරන ලේඩි කෙනෙකුගේ ඔස්ට්‍රේලියන් ඩොලර් 47,000ක් නැති වෙලා. හ්ම් හ්ම්. 240 විතර වැඩි කරලා බලන්නකෝ ගාන. ඊට පස්සේ මේ අවුරුදු 50ක විතර කපල් එකක අනේ ඒගොල්ලන්ගේ හවුසින් ලෝන් account එකෙන් ඒත් ඔස්ට්‍රේලියන් ඩොලර් 48,000ක් නැති වෙලා. මේවා කරලා තියෙන්නේ spoofing scams කියන ක්‍රමයට. දැන් අපේ නම් තිබුණේ phishing නේ. මේක මොකද්ද? මේක spoofing. Spoofing. ඒ කියන්නේ SMS වලින් යන ව්‍යාජ වංචාවක් HSBC ක විදිහට පෙනී සිටමින්.
1: Okay.
0: මේවා ගැන අපි මීට වඩා දැන් දැනුවත් වෙලා ඉන්න ඕනේ. මොකද දන්නවද? අපිට දත් නැති වුණාට පුතා වෘකයන්ට දත් තියෙනවා.
1: ඒවා උල්.
0: අපි කොටියා කෑවෙන තුනට කොටියා අපිව කනවා.
1: Yes.
0: ඔබ කොච්චර අහිංසකද? ඔබ ගෙදරට කොච්චර අවංකද? වැඩ ඇරිලා කෙලින්ම ගෙදරද යන්නේ? ඒව වැඩක් නෑ ස්කෑමර්ස්ලා.
1: හරි.
0: HSBC එකට කියන්න තිබුණානේ මේ වැරදීමක් වෙලා තියෙනවා.
1: පොඩි මිස්ටේක් එකක් නේ මේක.
0: යා පොඩි මිස්ටේක් නෙමෙයි. මේ දඩේ නියම කරනකොට ඔස්ට්‍රේලියානු මූල්‍ය නියාමන ආයතනය චෝදනා දෙකක් දාලා තියෙනවා. එකක් සල්ලි නැති වෙච්ච එක සහ දෙවෙනි එක කස්ටමර්ස්ලාගේ කම්ප්ලේන් වලට හරියට ප්‍රතිචාර දක්වපු නැති එක කියන කාරණා දෙකම අරන්
1: තියෙනවා.
0: දැන් මේ වෙනකොට ඇත්තටම කස්ටමර්ස්ලටත් සෑහෙන ලොකු ගාණක් ගෙවන්න HSBC එක එකඟ වෙලා තියෙනවා.
1: ආයිට්.
0: ආම් වැඩ නේද? ආම් වැඩ.
1: නිකම් වැරදි කියලා නතර වෙන්න බෑනේ නේ.
0: මිනිස්සුන්ගේ සල්ලිනේ.
1: හරි.
0: මිනිස්සුන්ගේ සල්ලි. ආම් ආයතන. බැංකුව මොන වුණත්. ඒ ප්‍රශ්නේ. වැරද්ද නම් වැරද්ද. මිනිස්සුන්ගේ පිටින් යන්නේ නැහැවා.
1: නයිස්.
0: ඒවා මිනිස්සුන්ගේ පිටින් යන්නේ නැහැ. ලොවෙත් යන්න දෙන්නෙත් නැහැ මේ රටවල්.
1: හරි.
0: ඒකනේ උන් දිනුන වෙලා ඉන්නේ. 100 ගන්නට.
1: ආසයි නේ. එහෙන් දැක්කම.
0: වැරද්ද කාගේද? මොකද්ද මේ උනේ? ඉස්සල්ලාම ගෙවලා ඉන්න. ඊට පස්සේ අනිත් ඒවා හොය. ඕගොල්ලෝ මේක මේ හොය හොය ඉන්නකම් මේ නටන්න වෙලාවක් නැහැ. වෙලා තියෙනවා මෙහෙම ඕගොල්ලෝ මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වලා නැහැ. මිනිස්සුන්ගේ සල්ලි නැති වෙලා තියෙනවා. කම්ප්ලේන් එකට හරියට ඕගොල්ලෝ රෙස්පොන්ඩ් කරලා නැහැ. ගෙවලයි. දඩෙත් ගෙවන්න මිනිසුන්ටත් ගෙවන්න. මේ වගේ HSBC එකේ ඇත්ත අනුමැතිය නැතුව වෙච්ච ගනුදෙනු පිළිබඳ වාර්තා 380කින් ඉහළ ගිහිලා තියෙනවලු. මේක සෙල්ලමක් නෙමෙයි.
1: ඒකුණියනේ.
0: අපිට අපිට මොන්න තරම් හොඳ දැනීමක් තියෙනවද මේ ස්කෑමින් ගැනනික නිකන් ඔබ ඔබෙන් අහලා බලන්න මොනවද අල්ලපු ගෙදර මිනිහාගේ ප්‍රශ්නයි උන්ගේ ඒව
1: දන්න
0: ඔබ දන්නවද මේ මේ මේ ඔය ඔන්ලයින් ගනුදෙනු කරනකොට හරි පෝටල් එකද ඔබට ඔය එන සමහර සමහර ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඔක්කොම හරිද ඔබ ඔය ඕපන් කරන ලින්ක්ස් ඔක්කොම සිකියුර්ද ඔබ දන්නවද ඒව අපි නම් හිතනවාවත්ද ගේමක් ඉල්ලන්න

0: ඔයා ඉන්ටනෙට් එකෙන් දැනගන්න.
1: අවංකෝම.
0: හරි ඔකේ.
1: අවංකෝම. ඉතින් ඇත්තටම ඒ සර්විස් එක සම්බන්ධයෙන් අපි ඔබටත් මේ පණිවිඩය දීලා තියෙන අපි නිකන් මේ අපි ඇත්තටම මේ පැණිරහ හොයාගත්ත කෝමි වගේ අපි දෙන්න. අපි ඇත්තටම මොන හරි හොඳ රහදයක් හම්බුනාම අපි ෂෙයා කරගන්නවා. කෝඹියෙක් සීනියට ඇද්දක් දැක්කොත් එහෙම ඒක හැම තැනම ගිහිල්ලා කියනවනේ කණ්ඩායමට. වරෙව් වරෙව් මේ හොඳ සීනි හම්බෙලා තියෙනවා. යමව් යමව් ගෙනෙව් ගෙනෙව් ගණිව් ගණිව් වැඩ ගණිව් ගණිව් හඬ හඬ ඔහි යනවා. එහෙම කියලා උන් ඇවිල්ලා සීනි කැටේ උස්සන් යනවා.
0: යස්.
1: ඉතින් අපිත් ඔබට ආරංචිය දීලා තියෙනවා. ඔබ ඩේටා වලට 1199 කට වඩා මාසයකට ගෙවනවනම් අපි ඔබ ගැන කනගාටු වෙනවා. අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ.
0: ඒකනේ පුළුවන් නම් ගෙදරට ඇවිල්ලා අපි ওই පැකේජ් එක දාලා යනවා. එච්චර දෙයක් කරන්න බෑනේ.
1: නෑ මම පුළුවන් වුණොත් මම ඒක කරන්න.
0: නෑ මං
1: කියන්නේ. ඔයා තමන් වෙනුවෙන් එහෙමවත් දෙයක් හිතලා කල්පනා කරලා තමන්ගේ පොකට් එකට වැටිලා තියෙන බර අද රුපියලත් බරයි පුතා. නේද? අපි මෙන්න සීන් එකේ ජීවිත කාලය ඇඳලා සල්ලි වලට කරගන්න දෙන්නේ. රුපියල් 1000 වැටුනාම නැමෙන්නේ අහුලන්න. අපි එහෙම ජීවිත වෙන දාතියක් නෙමෙයිනේ.
0: 750 වැටුනොත්
1: 750 දිවෙන් ගන්න පොරවල් අපි. හරිද?
0: Definitely.
1: අපි ඉන්නේ එහෙම.
0: Yes.
1: මම දන්නේ නැහැ කවුරු මොනවා මොනවා හිතාන ඉන්නවද කියලා. ඒක අපි හැමදෙස්සම කියන්නේ. ඒ නිසා මේ තමන්ගේ වියදම අඩු කරගන්නක මේ කාටව වේදනාවක් නැහැ. ඔයගොල්ලන්ගේ වියදම් අඩු කරගන්න. අපි තමයි අඩු කරගන්න ඕනේ. එහෙමනේ.
0: අනිවාර්යෙන්.
1: ඉතින් apps 15ක් මේ 15 ඇතුළ බොහොම පරිස්සමෙන් තමයි හච්මේ apps 15 select කරේ. ඒ apps 15 ඇතුළ කියන්නේ මිස් තියෙනවා කියන්නේ YouTube තියෙනවා. මේ data කන්න app මේවා. YouTube කොච්චර data යනවද දන්නේ නැහැ. TikTok කොච්චර data යනවද දන්නේ නැහැ.
0: Facebook තියෙනවා.
1: Facebook උඩට යනවා 15ට යනවා.
0: Instagram තියෙනවා, WhatsApp තියෙනවා, Viber තියෙනවා, Imo තියෙනවා. ChatGPT
1: තියෙනවා, Gemini තියෙනවා. ඉතින් ඔය හතාට කියනකොටම ඔබේ ටික කව වෙලා ඉවරයි. ඔය හතාට කියනකොට ඔබ දැනට පාවිච්චි කරන ඔක්කොම apps ටික වගේ කව වෙලා ඉවරයි. ඔය ඔක්කොම කියපු apps ටික data කන apps. තුන් වේලට data කන apps තමයි ඕවා. ඒවට unlimited data දෙන්න Hutch 15 එකට පුළුවන්.
0: අනේ ඒකයි අපි කිව්වේ.
1: අපි මොකද කිව්වේ?
0: 1199 කට වඩා ඔබ
1: වියදම් කරනවා නම්
0: අපිට වේදනයි.
1: පිස්සු පුතා. එහෙම වේදම් කරන්නේ නැහැ දැන්. එහෙම වේදම් කරන්න කොහෙ තියෙන සල්ලිද? 1199 වියදම් කරන ඩේටා වල මීටර් සම්සම්සම්. අජ් පැකේජ් එක දාගන්න නියෝජිතේ කල්ලගෙන.
0: රයිට්.
1: මේව කරගන්න.
0: තවත් බජට් එක අඩු වෙන වැඩක් එන අපි කතා කරමු. ඒ තමයි කාගීල්ස් ෆුඩ් සිටි. ෂොප් කරන්න යන්න. එතන තමයි අඩුම මිල තියෙන්නේ. ඊට අමතරව දැන් මේ දවස්වල ඒගොල්ලන්ගේ තියෙනනේ මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් කාර් එකක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒකටත් පාටිසිපේට් කරන්න. මේ යන ගම මේ ආයි විශේෂයෙන් ගිහිල්ලා ආයි අලුත් ඇඳුමක් ඇඳගෙන නිකන් ලස්සන නිකන් වෙන මොකක් හරි කර එහෙම ඉන්න ඕනේ නැහැ. ඒ යන ගමම ඔබට පුළුවන් මේ කායික දිනන වැඩේට සම්බන්ධ වෙන්න.
1: ඇත්තට මේ වෙන මොකුත් එහෙම ඇඳුමක්
0: නෑ.
1: සාරි නැන් යන්න ඕනේ නැහැ මේ වැඩේට.
0: විශේෂයෙන් අපි දැන් යන්න ඕනේ කාර් එක ජයග්‍රහණය කරන්න. මේ අපි යන් හොදට එහෙම එකක් නෑ.
1: බොරු කියන්නේ.
0: මොකද
1: හොදට ඇඳන් මෙහෙම ලස්සන යන්න ඕනේ නැහැ ওই වැඩේට. මිස් කියනවා අපි දැනන් හිටින්නේ. ඕන එකක් මිස් හොයාගෙන ඇවිල්ලා තියෙනවා.
0: අනේ මේ
1: මිස් ඇඳේ මොනේ පැත්තෙන්ද මිස් බෙස්ට්.
0: අනේ
1: කාගිල් සනර කෝට් නැන් යන්නේ මිනිස්. එහෙම මිනිස්සු අය දැකලා තියෙ මගුල් ගෙවල් වල ගිහලා ගෙදර යන මිනිස්. කෝට් එක ගලවන කමලේ කමලේ ඒක පිටිම බහැලා මම දකින්න දැස කෝට් එකක් දාන මිනිස්සු කාට් එකක් අල්ල කරන කාගිල්ස් මගුල් ගෙදරකට ගිහලා එන ගම රුපියල් 2500ක හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩි වුණා. 2500ක ගත්තා නම් ඇති 2500ක ඔබ බඩු ගන්න හැම වෙලාවකම මේ තරඟයට ඇතුල් වෙන්න ඔබට බිලේ තියෙන කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්.
0: යස්.
1: තෝරාගත්ත නිෂ්පාදන 22ක් අතුරින් 3ක් තෝරගෙන බාස්කට් එකේ දාගන්න. ඒවා පොඩි ගණන් වල බඩු.
0: හරි.
1: අතන ඔබට ලකුවට දැනෙන ඒවා නෙමෙයි ඒවා. චූටි චූටි කෑලි. ඒක දාගත්තා. ඔන්න බිල් එකේ කෝඩ් එක 0.73181 SMS කරන්න. SMS නේ. SMS කරන්න.
0: ජුනි 30 වෙනකල් අවස්ථාව තියෙනවා.
1: ඉලෙක්ට්‍රික් කාර් එකක් නිසායි මම මෙච්චර උනන්දු.
0: ඕ ඒක නේද.
1: ඒක නිකන් ලයිෆ් එක චේන්ජ් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකකට. ඒක වාට්ටම ඔබ දැන් ඩීසල් පෙට්‍රල් කියන එක ඔබට අදාළ ප්‍රාන්තයක් නෙවෙයි. ඔබේ ප්‍රාන්තයට බලපාන්නේ නැහැ ඩීසල් පෙට්‍රල් කියන එක. ඒක කොහොමද? ඒක හොඳ වැඩක්.
0: ඒකනේ ඔබ නිදහස් ජීවියෙක්.
1: රයිට්.
0: හරි.
1: ඉතින්

0: ටික කරගන්න කාගිල්ස් එකට යන්නේන වෙලාව ලොකු දේවල් කරන්න නටන්න දෙයක් නැහැ.
1: අපි මේ අර ස්කෑමර් ගැන කතා කරපු නිසා මට හිතෙනවා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඔබව එහෙම නිකන් මෙහෙම යන්න මෙහෙම පුළුවන් අරකයි මේකයි කියලා කියන කෙනත් එක්තරා ආකාරයක ස්කෑමරෙක්.
0: දැන් වාට වදනද මිනිස්සුන්ව නමන්න තග පාවිච්චි කරන එක ගොංකමක්.
1: හරි.
0: මිනිස්සුන්ට කොම්ෆර්ටබල් වෝම් උණුහුම්
1: හරි
0: සුහදශීලී පරිසරයක් හදලා දෙනකොට මිනිස්සු ඕපන් අප් වෙනවා. මිනිස්සු විවෘත වෙනවා. තමන්ගේ තියෙන දේ කියනවා. ඔන්න ඔය තීරිය තමයි ඔය බෝට්ටේ මිනිස්සු ඔස්ට්‍රේලියාවේ පටවන ජාවාරංකාරයෝ පාවිච්චි කරන තග්ග දාලා ගේම් ඉල්ලලා ගෙනියනවා නෙමෙයි.
1: ඔළුව
0: අත ගාලා ගෙදර ඇවිල්ලා කතා කරලා තේ බීලා බත් කන ගමන් තමයි කතා කරගන්නේ. බෝට්ටුවේ යනකොට ගිහිල්ලා ඉතින් මල්ලි බෝට්ටු යන කාලේ වැඩිය කතා කරන්නේ මල්ලි ආ
1: පොඩි දුරනේ
0: ඔස්ට්‍රේලියාවට මේ ඔය කොතනවත් බෝට්ටුවේ නෑ මෙයා.
1: හා ආ ඕකේ
0: ඕකේ නේ ඔස්ට්‍රේලියාවට ගිහින් දානවා කියන කෑල්ල
1: කෑල්ල විතරයි. හා හා
0: මල්ලි අපි මේව පුරුදු වෙන්න නංගි. ඔයා බය වෙන්න එපා නංගි. මේ මගේ සහෝදරයා වගේ වාගේ මිනිහා.
1: හරි අයියේ උනාට ඉතින්
0: යෝ
1: මෙයා නැතුව කොහමද අයියා මම ජීවත්
0: වෙන්නේ? ටික කාලයයි නංගි. ආ ඔයා නිකන් හිතන්න. ආ මමත් මේ අනේන මිනිහා
1: හිමත් දෙනවා.
0: ඔව්. අපි හැමදාම මෙහෙනි ඔයාව දකින්න ආවේ. ඔලේ නේ මම.
1: ඒ යනවා.
0: යා හවසාව ඔස්ට්‍රේලියාව. ගන්නෑනේ ඔස්ට්‍රේලියාව ලංකාව ඉඳලා කොච්චර දුරද?
1: හරි.
0: ඔස්ට්‍රේලියාව ලංකාව අතර කොච්චර දුරක් තියෙනවද?
1: අපි දැක්ක.
0: ඍජු දුර
1: 8000ක් විතර නේද?
0: කිලෝමීටර් 5000 පොඩක් වැඩියෙන් තියෙනවා. කිලෝමීටර්
1: 5000ක්
0: කිලෝමීටර් 5000ක් සමහර මිනිස්සු ජීවිත කාලය විතරක් නැහැ. හරි. මේ අදහසක් නැහැ. සිටියේ මේ බැලුවම ළඟනේ තියෙන්නේ. අනේ මේ බලන්න.
1: පොඩි සිටියමක් අරන් යන්නේ.
0: මේ බලන්න නංගි. හරි පොඩි දුරයි මේ.
1: අනේ
0: අයියා. මෙහෙම මෙහෙම මේ වියතයි.
1: වියතටත් අඩුයි අයියා.
0: අනේ අයියේ මෙහෙම පැන්නේ හැකිද අයියේ? පැන්නේ හැකි පැන්නේ හැකි පැන්නේ. ඕ පැන්නේ පැන්නේ.
1: බබා යන්න බබා. යන්න යන්න යන්න යන්න.
0: මෙහෙම පැල්ල යනවා අවසර මෙහෙම බැල ගෙදර එනවා. එමත් පුළුවන්. හැබැයි තේරුමක් නැහැ නංගි. එහෙම නිතර යන එකේ තේරුමක්. හ්ම් හ්ම්. සහෝදරයෙක් වගේ එකට හිටියේ. ආ. ඉතින් මේ උඹලට මේක මම කරලා දෙන්නත් බැරි නම් මගේ වැඩක් නැහැ නංගි. පටු. වැඩක් නැහැ නංගි. මට වත් කන්න එපා නංගි. තව මාළු ගැල්ලක් බෙදන්න බැරි. නමල මේ මොනවාද නංගි මේ මාළු? මොනවාද මේ තලපත්?
1: නෑ තලපත් කන්න කොහෙද අයියා සල්ලි?
0: මං හිතා මයික් එක ඕෆ් වුණා කියලා.
1: ඔය විදිහට ඔළුව අතගාලා තමයි ටොක්කාගෙන ඉන්නේ.
0: හරිම උණුසුම් පරිසරයක් නිර්මාණය කරනවා නෙවෙයිද? හරිම උණුසුම් පරිසරයක් නිර්මාණය වෙනවා.
1: හරි. ඉතින් එහෙම වෙලා ඔබ යනවා.
0: මම ඔබට දොස් කියන්නේ.
1: ඕකේ.
0: මීටරෙන් හිටියේ නැත්තම් අනිවාර්යෙන් අඳිනවා. මේ කියන මම පවා නිකන් නමා ගන්න එකතර මම මට සිහිනවා කමක්. මොකද මේ කියන්නේ? මේ කොහොමද යන්නේ? කොහොමද යන්නේ? ඔබ අහන්නකො බෝට්ටුවෙන් යන විස්තරය අහන්නකො. මොනවද වෙන්නේ? බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට්ද?
1: හරි. ෆුල් බෝඩ්ද?
0: හාෆ් බෝඩ්ද? ෆුල් බෝඩ්ද? හා? ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් හම්බෙනවද?
1: ආ.
0: බුෆේ දාලා දෙනවද? අහන්න මේ ටික.
1: ඇටච් බාත්รูම්ද?
0: අන්න හොඳයි. අන්න හොඳයි. ඇටච් බාත්รูම් නැත්තම් දොර අරගෙනමද? බාත්รูම් යන්න වෙන්නේ. මේ ටික අහන්න.
1: ඕකේ.
0: අන්න එතකොට ඔබ දැනගන්නවා. මෙතන නොකියන කැලරි ටිකක් තියෙනවා කියලා. අවංකවම ඔය බිස්නස් එකේ නොකියන කැලරි ටිකක් තියෙනවා. ඒ ටික තමයි නියමම කැලරි ටික. අහුවෙන කැලරි එකනේ. අර මහ මොහොත මැද්ද විඳින දුකේ කැලිනේ.
1: හරි.
0: සත්තුන්ට වගේ සලකන කැලිටික ඕකේ නෑ. අහුණාම කාලා තියෙන පරිප්පු ගැන එහෙම ගිය පොරවල් වලට වෙච්ච දේ ගැන කවුරුවත් කතා කිරිල්ලක් නෑ. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බෑ. කතා විවරයි. අසාසිතී ඔබ සැමට ස්තුතියි.
1: 7:53

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 හා NIBM The City University The place to be 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිලවිහිදා.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ Alumex.
4: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
5: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත්, මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් by side fridge laptop iphone නැතුළු තවත් තැගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි combank debit cards ගෙවන්න කෙවන්න දිනන්න
6: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ

කිරි සන්නාමය අපේ. ඉතින් අපේ රටේ නිෂ්පාදනය කරන සුපිරිම කිරිපිටියක තමයි පැල්වත්ත කියලා කියන්නේ. ගානත් අඩුයි, හරිම උකුයි, රසයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. අපි මේ දවස්වල ටිකක් වැඩිපුර බටර් එක ගැන කතා කරනවා. තව ඉස්සරහට විස්තර කියන්නම්. ඊළඟට සිංගර් මතක් කරනවා ඒගොල්ලන්ගේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ගැන. මේක තමයි අලුත්ම තාක්ෂණයෙන් මාකට් එකට ආපු සුපිරිම සුපිරි ලොකු සයිස් එකක ෆ්‍රිජ් එකක් ගැන තමයි අපි මේ කියන්නේ. ප්‍රධානම කාරණාව තමයි විදුලි බිලෙන් 50%ක්, ඒ කියන්නේ ෆ්‍රිජ් එකට යන කරන්ට් එකෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න මේ ස්පෙෂල් ෆ්‍රිජ් එකට පුළුවන්. සිංගර් එකට යන්න, බලන්න, ගෙවන්න, ගන්න. තව දෙයක් තියෙනවා, ඒ තමයි ඔනර් ෆෝන්ස්. සිංගර් එකට ගියාම ෆෝන් එකක් ගන්න කිසිසේත්ම අදහසක් නැතත් පොඩ්ඩක් බලන්න ඔනර් ෆෝන්ස්. බලන්න ඒකේ නිමාව, ඒකේ ලුක් එක. අත එතන තියෙන X9D එක එක්ස්ට්‍රා අරගෙන මෙහෙම බිමද මේ කරන්න යන්න එපා. ඉතින් ඒ ෆෝන් එකේ තියෙන ක්වලිටි එක බලන්න. X9D ගැන අපි විශේෂයෙන් කතා කරන්නේ මීටර් දෙකක් විතර උස ඉඳලා මේ ෆෝන් එක වැටුණාට මුකුත් වෙන්නේ නැහැ. ඕකේ, ඒ ෆෝන් එකත් ඔයගලන්ට සිංගල් එකෙන් ගෙවන්න ගන්න පුළුවන්. ඒ වගේම බලලත් අලෙවි නියෝජිතවරු ගාවිනුත් ගන්න පුළුවන්. අපි හච් ගැන මතක් කරා. හච් 15 පැකේජ් එක රුපියල් 1199යි. ඊළඟට ඇලුමැක්ස් ගැන කතා කරන්න ඕනි. බාල ඇලුමිනියම් පාවිච්චි කරලා ඔබත් නිතර දෙවේලේ, ඒ කියන්නේ හරිම නිකන් හිතේ සෝකෙන් ඉන්න කෙනෙක්ද කියලා කියන්නකෝ. මොකද මේක නිතරම බාල ඇලුමිනියම් දැම්මම හැමතිස්සෙම අලුත් වැඩියා කරන්න වෙනවා. මේකේ කලර්ස්, ඒ කියන්නේ දුර්වර්ණ වෙනවා. සාමාන්‍යයෙන් පවුඩර් කෝටින් කරන එක හරියට කෙරුණ නැති වුණාම ඒ දාන පාට නෙමෙයි, සුදු ගාන ටික දවසකින් කහ වෙලා ඒ වගේ ප්‍රශ්න වලට ඔබට මුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි දොර ජනෙල් වල හරි ක්‍රියාකාරීත්වයක් තියෙන දොරවල් ජනෙල් දාන්න ඉතින් අරින්න වහන්න. ඒ ක්‍රියාකාරීත්වය නැතිවීම යාම, ඒ කියන්නේ ඒක හරියට ක්‍රියා නොකිරීම නිසා ඔබට ප්‍රශ්න වලට මුණ දෙනවා. මේ ප්‍රශ්න මුකුත් නැහැ. ක්වලිටි ඇලුමිනියම් එක පාවිච්චි කරන්න අපි දන්නවානේ මොකක්ද කියලා. ඒ තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. අපි ප්‍රයිම් ගෲප් එකේ කතා කරනවා මේ දවස්වල කලම්බෝ 9 වල තියෙන සුපිරිම සුපිරි ප්‍රොජෙක්ට් එකක් ගැන. හැමදාම ඔෆිස් යනකොට ට්‍රැෆික් එකේ ඉඳලා ඔබ ඇති වෙලා නම් ට්‍රැෆික් නැති පරිසරයක ජීවත් වෙන්න තමයි අපි ඔබට ආරාධනා කරන්නේ ප්‍රයිම් ගෲප් එක. ඒගොල්ලන්ගේ කලම්බෝ 9 ප්‍රොජෙක්ට් එකත් එක්ක. තව මොනවාද? අද අපි NLB වල අලුත් ආරංචියක්, ජයග්‍රහකයෝ ගැන ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඊළඟට අපි මතක් කරන්න ඕනේ විෂන් කෑ එක ගැන. ඇස් පරීක්ෂාව කරගන්න අනිවාර්යෙන් විෂන් කෑ එකට යන්න. මතක ඇතුව අම්මවයි තාත්තවයි අරගෙන යන්න. ෆාදර්ස් ඩේ එකත් ළඟ එනවනේ නේද? අම්මගේ තාත්තගේ ඇස් දෙක, ඒ කියන්නේ ඔබේ ජීවිතේ එළිය කරන්න ඒ මිනිස්සු නොකරපු දෙයක් නෑ. හදිසි හරි ඒගොල්ලන්ගේ ජීවිත පොඩ්ඩක් අඳුරු වෙලා වගේ නම් ඇස් ප්‍රශ්නේ නිසා අනිවාර්යෙන් ඒගොල්ලන්ව ගිහිල්ලා ඇස් පරීක්ෂාවකට යොමු කරන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳුම ලබා ගන්න. හරිද? කමර්ෂල් බැංක් මතක් කරන්න ඕනි 11%ක් දක්වා ඉහළ පොලියක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා ස්ථාවර තැන්පතු වලට. ඊළඟට කාගීල්ස් ෆුඩ් සිටි ගැන අපි උදේම කතා කරා. කලර් අප් ස්ට්‍රිප් සීලිම ගැන මතක් කරන්න ඕනි. ප්‍රශ්න නැති සිවිලිමක් දාගන්න ඕනි නම්, ලස්සනට ලී පෙනුමට දාගන්න ඕනි නම් හොඳම ආදේශකයේ මාකට් එකේ තියෙන තමයි කලර් අප්. colorup.lk.com සයිට් එකට ගියොත් ඔබට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. බජාජ් ප්ලැටිනම් ගැන අද අපි කතා කරමු. හැඩකාර වැඩකාරය ගැන. 1 ලීටරයකින් කිලෝමීටර් 100කට වඩා දුවන්න පුළුවන් සුපිරිම සුපිරි බයික් එකක් තමයි මේ බජාජ් ප්ලැටිනම් කියලා කියන්නේ. අනිත් එක කිලෝමීටරයක් යන්නේ රුපියල් 4යි. 4 රුපීස් ඔබට යන්නේ. ඉතින් කොච්චර තෙල් දැන් ගණන් ගිහිල්ලානේ. ඉතින් තව යන්න තැනක් නැහැ. ඒ තරමට ගණන් ගිහිල්ලානේ නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක වුණත් ඔබට බජාජ් ප්ලැටිනම් එකක් තියෙනවා කියලා කියන්නේ වාසි. හැඩකාර වැඩකාරයා. ඒකේ ලස්සන ගැන අපි වෙනම කතා කරමු. රයිට්, අපි ඊයේ දවසේ ඉඳන් කතා කරන්න පටන් ගත්තා සුපිරිම සුපිරි පොල් තෙල් එකක් ගැන. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ ගෘහණියන්ට. අපි සමහර පොල් තෙල් දානකොට අපිට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ අර අමුතු සුවඳක් එනවා කෑන හදුවට පස්සේ. නිකන් ඔය එක එක ජාතිය පොල් තෙල් දාලා අමුතු සුවඳක් එනවා. රසත් නිකන් වෙනස්. අනිත් එක කෑම වලට තියෙන ආවේනික වර්ණයක්. ඒ කලේ කාවේ නැත්තම් අපිට දැක්ක ගමන් අර කන්න හිතෙන ආසාව එන්නේ. සමහරක් තෙල් දාලා, පොල් තෙල් දාලා අපි කෑම හැදුවම ඒකේ පාට වෙනස්. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලට ඔබත් මුහුණ දෙනවා නම් ඔබ හරිම පොල් තෙල් එක නෙමෙයි පාවිච්චි කරන්නේ. හොඳම පොල් තෙල් එක නෙමෙයි පාවිච්චි කරන්නේ. අපි ඔයගලන්ට හොඳ බ්‍රෑන්ඩ් එකක් හඳුන්වලා දෙනවා. මේ තමයි කොකෝ ෆ්‍රයි. පිලිගන්න කොකෝ ෆ්‍රයි. කොකෝ ෆ්‍රයි දාලා පොඩ්ඩක් බලන්න කෑම හදලා කොහොමද චේන්ජ් එක කියලා.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
2: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: මලකඩ යකඩ මලකෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
4: අලුවටයි දශම දෙකෙන් අලුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
5: ඒකක් හදාගන්න නියම ක්‍රමය අපි චුට්ටක් මතක් කරමුකෝ. දැන් නටන උණු වතුරට තේකොළ දාන්න. හරිද? නිකම්ම නිකන් තේකොළ නෙමෙයි, රෝස කහට දාන්න. හරි? දාලිවරලා මිනිත්තුවක් තිබ්බොත් හොඳයි, මිනිත්තු දෙකක් තිබ්බොත් හොඳයි. එච්චරයි තියන්න ඕනේ. හරිද? අපි වැඩි විස්තර කියන්නම්කෝ රෝස කහට ගැන. ඊළඟට අද උදේම අපි කතා කරා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියන විස්තරේ එක එක විදිහට. ජවාරම්කාරයෝ විදිහට අපිනේ ඇක්ට් කරලා පෙන්නවා. ඊට පස්සේ එහෙම අහුවෙන අසරණයෝ විදිහට ඇක්ට් කරලා පෙන්නවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ ඒ පොලිසිය විදිහට ඇක්ට් කරලා පෙන්නවා. හැම ක්‍රමයකටම දැන් ඔබට කියලා තියෙන්නේ මේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන වැඩේ නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඔබ මේ කිසිම තේරුමක් නැති වැඩක් කරන්නේ. ගඟට ඉනි කැපුවා වගේ. ඒකට කියන අලුත්ම එක තමයි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගියා වගේ. ඕකේ? ඒ නිසා වැරදි වැඩ කරලා ජීවිතේම නිකන් අපායක් කරගන්න එපා. මෙහෙ ඉඳගෙන පුළුවන් විදිහකට අපි කරමුකෝ. ලයිෆ් එක අපි අරගෙන යමුකෝ. අපිත් මේ ඉන්නේ. අපි යනවා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න. ඉතින් ඒ නිසා සුට දුරදිග බලලා කටයුතු කරන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. බජාජ් ත්‍රී වීලර් එක ගැනත් කතා කරන්න ඕනි. 236cc සුපිරි එන්ජින් එකක් තියෙන නියම භාණ්ඩයක් තමයි බජාජ් අලුත්ම ත්‍රී වීලර් එක. ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරලා ලස්සනට ඔක්කොම කරලා තියෙනවානේ. හරිම සුව පහසු ලස්සන කලර්ස් වලින් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ අභිමානවත් ඉදිරිපත් කිරීමක් තමයි බජාජ් ත්‍රී වීලර් එක කියලා කියන්නේ. තවමනාද ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න ඕනි. ක්වාලිටි ප්‍රොඩක්ට්ස් ගැන ඕගලන්ව හැමදාම අපි අපේ ෂෝ එකෙන් උනන්දු කරනවා. ඒ කියන්නේ පේන ලාභේ, පේන ඩිස්කවුන්ට් එක අඩුගාන අරවා මේවා ඕවම පස්සේ ගිහිල්ලා ජීවිතේ අමාරුවේ දාගන්නේ නැතුව මොකක් හරි වැඩක් ඔබ දීර්ඝකාලීන විසඳුමක් වෙනුවෙන් කරන මොන හරි තියෙනවනේ විශේෂින් මිදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධ දේවල්. අන්න ඒ දේවල් කරද්දි ඩිස්කවුන්ට් පස්සේ නම් දුවන්න එපා. හරි ප්‍රොඩක්ට් එක ගන්න. එහෙම ගත්තොත් මුළු ජීවිත කාලයටම ඔබ ලොකු ඩිස්කවුන්ට් එකක් ගත්තා හා සමානයි. හරිද? ඉතින් ඒ නිසා ටයිල් වැඩේ කරනවා නම් ඒක දෙන්න සුපිරිම කෙනාට ඒක බාර දෙන්න. ඒ තමයි ලංකා ටයිල්ස්. රයිට්. අපි බලමු දැන් පත්තරේ. වෙලා උදේ 8:05.
6: හතර වටේම පත්තර තප්පරේට 100ට.
7: සියත පත්තරේ විත්හසා.
8: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
9: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
5: හයි හසා.
10: හයි හයි ආශ්චර්යා. ඒක තමයි නේද? මොකද කොහෙද මෙච්චරලා හිටියේ?
5: සුබ දවසක්.
10: රයිට්. අපි ඉක්මනට පත්‍ර ටික බලමු. මං මතක් කරලා ඉන්නම්. ස්විස්ටෙක් ඇලුමිනියම් රුපියල් මිලියන 2.5ක කෑෂ්බැක් එකක් ලබා ගන්න දීලා තියෙන අවස්ථාව ජූලි මාසේ 31 වෙනිදා දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඔයා මේ දවස්වල නිරත වෙලා ඉන්න ඕනෑම ඉදිකිරීමකට අදාළව මොනවා හරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් ඔයාට කරගන්න තියෙනවා නම් පිනිකමට කිව්වොත් එහෙම ඔයාට එන්න පුළුවන්. ඉතින් ඒ විවිධ වැඩ වාගේ ඉදිකිරීමට අදාළව ස්ලයිඩින් ඩෝස් ඕන වෙන්න පුළුවන්, ස්විං ඩෝස්, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රන්ස් ඩෝස් වගේ ඕනෑම ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස්ටෙක් එක්ක මේ වැඩේ කරන්න කීයක් යනවාද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. කොටේෂන් එක යවන්න ඕනේ ඊට පස්සේ ඔයා 076-780-7000 කියන අංකයට වට්ස්ඇප් කරලා ඊට පස්සේ ඔයාගේ වැඩේ කරගෙන යන්න. වැඩේ කරලා ඉවරනකොට ස්විස්ටෙක් එකෙන් ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න ටීම් එකක් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්ස්පෙක්ෂන් එක කරලා ඔයාට රුපියල් million 2.5 දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න කටයුතු කරනවා. මේක තරගයක් නෙවෙයි, ඕනම කෙනෙකුට මේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ඔයාගේ කොටේෂන් එක 076-780-7000 වට්ස්ඇප් කරන්න. CDB රන් අය අදත් අපිත් එක්ක ඉන්නවා. රත්තරන් ණයද නිස්තරම්ම තැන තමයි CDB රන් අය. දැන් ඒගොල්ලෝ අඩුම පොලියට වැඩිම අත්තිකාරමක් දෙනවට අමතරව ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට රන් සහනයක් ලබා දෙන්නත් සූදානම්. කතා කරලා බලන්න වැඩි විස්තර දැනගන්න 01-1-1-7-388-388. දිවයින පත්තරෙන් අපි අද පටන් ගන්නවා පත්‍රයේ විස්තරේ. තෙල්දෙනියේ මෝටරියකින් සිරුර හමු වූ ශ්‍යාමාගේ මරණය යට අභිරහසක් පෙම්වතා සොයා මෙහෙයුමක් කියලා තියෙනවා. කෝටි එකහමාරකට වඩා ණය වෙලා ණය නිසා මානසික පීඩාවෙන් ඉඳලා කියලත් වාර්තා වෙනවා. මේ පුවත අද ගොඩක් පත්‍රවල දාලා තියෙනවා මේ අභිරහස් මරණයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන ආකාරය ගැන. ඒ අරුණහම මන් දිවේනෙන් ගන්නවා මෙන්න මේ ප්‍රවෘත්තිය. හෝමුස් ඇරීම, යුද්ධ මෙහෙයුම් සම්පූර්ණයෙන් නතර කිරීම ඇතුළු කරුණු 14කින් යුත් යුද්ධය අවසන් කිරීමේ මූලික ගිවිසුමට ඇමරිකාව සහ ඉරානය අත්සන් තබයි. මේ 17 වෙනිදා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිද්ධ වුණා. නිල ගිවිසුමට අද ජිනීවාහිදී අත්සන් ගිවිසුම් අද මේ අද තමයි නිල වශයෙන් ඉරානය සහ ඇමරිකාව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මේ අවසන් ගිවිසුමට අත්සන් කරනවා කියලා තියෙන්නේ. හැබැයි ගිවිසුම් ගැහුවත් දෙපැත්තම සැකෙන් කියලත් වාර්තා වෙනවා. ඉස්රායලයේ මේ සම්බන්ධයෙන් නිහඬව ඉන්නවා. නිහඬව ඉන්න ගම නිකන් නෑ. ඉස්රායල් ලෙබනනේ එක පැටලි ඉන්නවා. හරි අමාරුයි යාව අම්බන් කරන්න, හරි අමාරුයි. වෙලාවකට කෙනෙකුට නිකන් ඈතින් නම් බලන් හිටියාම හිතෙන්න පුළුවන් දැන් මේ මිනිහා ට්‍රම්ප්ගෙන් ගුටි කනවා කොයි වෙලේ හරි වගේ එකක් කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද පොඩි ඒ වගේ වට්ටමක් පෙන්නුම් කරමින් තියෙනවා. ගිවිසුමෙන් පිට පැන්නොත් ඉරානය අපායක් කරනවා කියලා ට්‍රම්ප් ප්‍රංශයේ සිට කිව්ව බවත් වාර්තා වෙනවා. කියන්නේ ගිවිසුම අත්සන් කරාට නිකන් අත්සන් කරලා පොඩ්ඩයි එහෙට මෙහෙට අඩිය තියාකු බලන්න මම කරලා පෙන්නන්න වගේ එකකුත් තියෙනවා. ඒ කියන්නේ යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට අත්සන් කරාට යාළු වෙලාම නෙවෙයි ඒක නැති වෙන්න තාමනේ. ගේමින් අත්සන් කරන්න, අත්සන් කරපන්කෝ, අත්සන් කරලා බලාගමු පක්කරි පොඩ්ඩයි එහෙම දෙන්නේ කියලා පොඩි ඒ වගේ එකකින් තමයි වැඩේ තාම යන්නේ. අපි ඉතින් බලමු. කියන්නේ අපි උදක් බලාපොරොත්තු වෙනවා මේ අත්සන් කරන ඔය දැන් මේ ඒකට කියන්නේ අවසන් ගිවිසුම කියලා.
5: හරි.
10: ඉතින් ඇත්තට මේක අවසන් ගිවිසුම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි නිකන් කකුල් පාට්ටු දාන්න, ඈතට ගිහිල්ලා ගල් ගහන්න, හූ කියලා දුවන්න වගේව කරන්න කාටවත් හිතෙන්න එපා කියලා අපි.
5: නැත්නම් අපි තමයි ලොකුම
10: අපි එපා පරිප්පුව කන්න මේ වැඩි වෙච්ච තෙල් ටික අඩු කරගන්න බැරි නටනවා අපි. වැඩි වෙන වේගට අඩු වෙන්නේ නැහැ නේද? දිනමින පත්‍රයට මම එනවා ඊළඟට. රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් දෙකක් අරන් ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර රිමාන්ඩ්. ඉතින් අත්අඩංගුවට ගන්න කෙනා අත්අඩංගුවට ගත්තාම අයිබ කොහොමද ගන්නේ අපි විරුද්ධයි ගගා උද්ඝෝෂණ එහෙම තියෙන කට්ටිය මේ බලනකොට අනේ එකම වෙලාවේ රජයේ පඩි දෙක දෙක අරගෙන රටට ආදරේ හින්දානේ. ඉතින් මේ සේරම නේද? මේ සේරම ඉතින් අපිට තියෙන ආදරේටනේ. 2022 ජූලි මාස 14 සිට 2024 පෙබරවාරි 21 දක්වා විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් එතකොට ජනාධිපතිත් ගිහිල්ලා. හැබැයි 2022 ජූලි මාසේ ඉඳන් 2024 පෙබරවාරි වෙනකන් විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් වැටුපු රුපියල් ලක්ෂයක මුදලක් මාසිකව සහ 2022 ජූලි මාස 25 වෙනිදා සිට 2024 සැප්තැම්බර් මාසේ 24 වෙනිදා දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැටුප් ලබා ගැනීමට අදාළ පත්වීම් ලිපි සහ වැටුප් ලේඛන ඉදිරිපත් කරමින් 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් සහ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් රජයේ වැටුප් දෙකක් ලබාගෙන ජනාධිපති වැය ශීර්ෂයෙන් රුපියල් මේ කීයක්ද මේ තියෙන්නේ ලස්සන්ට ඉලක්කම් ටික ටයිප් කරලා තිනවා රුපියල් කෝටි 2ක විතර මුදලක් අවභාවිතා කර තිබෙන බවට විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් හරිම නිකක් නේද, හරිම බාලයි බොලදයි නේද, හොරකමක් වංචාවක් කරන වෙලේ ටිකක් ඒක ටිකක් බරට කරා නේද,
5: පුදුම ප්‍රායෝගිකකම
10: ඊයරේ දෙක චිකි ආණ්ඩු රස්සාවල් දෙකක් එකතරේ කරනවා කියලා පඩි දෙකක් අරගෙන කියලා කිව්වහම ඉතින් ඔන්න ඒක කතාවක්.
5: හරි,
10: ඒ අතරේ ගෝඨාභය ඇල්ලුවොත් ඔහුගේ නිදහස සීමා වේවි කියලා නීතිඥ උසාවියට කරුණු දක්වලා තිනවා. අර ගෝඨාභය රාජපක්ෂව පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් තිබෙනවාය. අත්අඩංගුවටගෙන රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවා තබා ගැනීමේ අවධානමක් තිබෙනවාය. ඒ නිසා අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ කියලා ඉදිරිපත් කරපු පෙත්සම සම්බන්ධයෙන් නීතිඥවරු කරුණු දක්වලා තිනවා. පෙත්සම සලකා බැලීම 24 වෙනිදා දක්වා කල් තබා තිබෙන බව තමයි දිනමෙන පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි එනවා අරුණ පත්‍රය. රට පුරා ගොවි සටන්, වීවලට හොඳ මිලක් නැහැ කියලා, වීවලට සාධාරණ මිලක් දීම, රජයේ වී ගබඩා විවෘත කිරීම, කෘෂි යදවුම් වල මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ හුංගම දෙනිය ප්‍රදේශයේද පසුගිය දින කිහිපෙම රට පුරා විවිධ ස්ථානවලද ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා කියලා අරුණ තමන්ගේ හෙඩ්ලයින් එක හැටියට වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ ලංකාවේ කවදාවත් විසඳිලා ඉවර නැති ප්‍රශ්න, හැම කන්නෙම හැමදාම ගොවියන්ගේ මේ ප්‍රශ්න ටික එනවා. වගා කරන්න යනකොට පෝර නෑ, වතුර නෑ, පෝර මිලයි, පෝර සහනාධාරය වෙලාවට හම්බෙලා නෑ වගේ ප්‍රශ්න ටික එනවා. ඊට පස්සේ වවල ඉවරනාට පස්සේ මේ විකුණ ගන්න විදිහක් නෑ, වී අලුයි මණ්ඩලෙන් වී ගන්න නෑ, සහතික මිලක් නෑ, වී යන්නේ කුණු කොල්ලෙට වගේ ප්‍රශ්න ටිකක් එනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න ටික ආවහම විපක්ෂයේ ඉන්න කවුරු හරි මේවට විසඳුම් නොදුන්නොත් ගොවීන් සමග පාරට බහිනවා කියලා බෙරිහන් දෙන්න පටන් ගන්නවා. එහෙම කරලා ඊට පස්සේ ගොවි ප්‍රශ්න ටික විකුණලා ඡන්ද කීයක් හරි එකතු කරන්න ට්‍රයි කරන කණ්ඩායමක් හැදෙනවා. ආණ්ඩු අහක බලාගෙන ඉන්නවා, අපිට කෘෂිකර්මේ බැරිද අප්පා, මෙච්චර මේ පෙරදිග මහා ධාන්‍යාගාරය කියලා කියනවා එක්තරා යුගයක. හැබැයි කිසිම වෙලාවක මේ රටේ කෘෂිකර්මාන්තයට අදාළ කාරණා ටික අපි දැකලා නැහැ. ස්මූත් රන් වෙනවා, ගහගෙන පාරට බැහැගෙන කෑ ගහගෙන ප්‍රෙස් කොන් තියාගෙන උද්ඝෝෂණ කරගෙන විසඳ ගත්තොත් ඇරෙන්න කිසිම කඩනයක් ස්මූත් රන් වෙලා අන්න වවල මෙන්න කපලා මෙන්න විකුණලා කියලා වාර්තා වෙන්නේ නැහැ.
5: කෘෂිකර්මෙත් බැරි වුණොත් මොකද්ද?
10: ඒකත් බැරි නම් ඉතින් අපිට මොනවද පුළුවන් නේද? ඊට පස්සේ අරුණ පත්‍රයේ තව හරිම විනෝදාත්මක ප්‍රවෘත්තියක් තියෙනවා. මාලිමාවේ ක්‍රියාකාරිකයෙකු කසිප්පු විකුණන්න එපා කියා මට තර්ජනය කළා කියලා කසිප්පු මුදලාලි පොලිසියට ගිහිල්ලා. හරිම විනෝදාත්මකයි. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය නවතන ලෙස පවසමින් ජාතික ජඩ බලවේගයේ ක්‍රියාකාරී සමාජිකයෙකු තමාට තර්ජනය කළ බව කියමින් ඔන්ලයින් සුරංග නැමති මහා පරිමාණ මත්පැන් ජාවාරම් කරුවෙකු අගලවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත. මට තේරෙන්නේ පසුගිය 16 වෙනිදා අගලවත්ත අංගම්මුල්ල පිහිටි මත්පැන් ජාවාරම් කරුගේ නිවසට යතුරුපැදියකින් ගොස් ඇති අදාළ ජාතික ජන බලවේග ක්‍රියාකාරිකයා මත්පැන් ජාවාරම් කරු සොයා ඇතත් ඔහු එම අවස්ථාවේ නිවසේ සිට නොමැත. පසුව දෙදෙනා මාර්ගයේදී හමු වී ඇති අතර එහිදී ජාතික ජන බලවේග ක්‍රියාකාරිකයා මත්පැන් ජාවාරම් කරුට යකඩ පොල්ලක් පෙන්වමින් කසිප්පු විකුණන එක නතර කරපන් යයි පවසමින් තර්ජනය කර ඇති බව පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ. මේ මත්තන් ජාවාරම්කරුගේ ගැනුම්කරුවන් නිරන්තරයෙන් ජාතික ජන බලවේග ක්‍රියාකාරකයාගේ නිවස අසල ගැවසීම හේතුවෙන් ඊට උරනව මෙසේ තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මට තේරෙන්නේ නැද පොලිසිය
5: මොකද්ද
10: ගන්න ක්‍රියාමාර්ගය? දැන් කසිප්පු විකුණන හාදකයා ඇවිල්ලා පැමිණිලි කරනවා, අන්න අර අහවල් හාදයා මට කසිප්පු විකුණන්න එපා කියලා තර්ජනය කළා කියලා. මට තේරෙන්නේ නැහැ ඒක හරිම ලස්සනයි හැබැයි. බලමු වැරදි දෙකක් තේන්න තියෙනවා. බලමු ඉස්සෙල්ලා දඩුවක් විඳින්නේ කවුද කියලා ඒ ඩ්‍රාමා එක සම්බන්ධයෙන්. ලංකාදීප පත්‍රයට මම එනවා ඉක්මනට. භාවිතයට අවදානම් හෘද රෝගීන්ට පාවිච්චි කරන ස්ටෙන්ට් වර්ග තුනක් රෝහල් වලින් ඉවත් කරලා තියෙනවා. හෘදයාබාධ වැළැක්වීම සඳහා යොදා ගන්නා ස්ටෙන්ට් වර්ග තුනක් වහාම නැවත කැඳවීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇති අතර එම ස්ටෙන්ට් වර්ග තුනේ තිබෙන තොග සියල්ල භාවිතා නොකර ඉවත් කරන්න කියලා තියෙනවා. ඒවා භාවිතා කිරීමෙන් යම් යම් සෞඛ්‍යපේ තර්ජන ඇතිවීමේ හැකියාවක් හඳුනාගෙන තියෙන නිසා තමයි, එහෙම නැත්නම් ස්ටෙන්ට් බාලයි කියලා හඳුනාගෙන තියෙන නිසා තමයි මේ නැවත කැඳවීම කරලා තියෙන්නේ. ඒ ප්‍රවෘත්තියත් එක්ක මම යනවා ලංකාදීප පත්‍රයේ මේ සුවාරිස් කාටුන් එකට.
5: හරි.
10: දාසහපුවලානගේ ඔන්න මේ දේශපාලකෙක් දේශපාලඥයෙක් කියනවා සුවාරිස්ට, අන්න මේ සුගීශ්වර පඩි දෙකක් අරගෙනලු කිව්වම සුවාරිස් කියනවා, අනේ මන් ද ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද මේ කාලේ මිනිහෙකුට පඩි දෙකක් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. කියලා කියසා සුවාරිස්. එතකොට ඒකම තව කාටුන් එකක් තියෙනවා, ඒකත් මට හිතර ඒකත් අරගෙනම යන්න, ඒකත් ලස්සනයි. මේ අනුර රූපසිංහගේ හීනලන්තය කාටුන් එක ලංකාදීප පත්‍රේ. ටිකක් වයස දේශපාලඥයෙක් වගේ ඇඳුමක් ඇඳගත්ත හැරමිටියකුත් අත හිතන සාටකයකුත් දාලා තියෙනවා,
5: හොඳ
10: ඝන උඩුරැවුලකුත් තියෙන හාදෙක්. කවුද දන්නේ මට නම් අඳුර ගන්න බෑ. සාටකයක් දාලා ඝන උඩුරැවුලක් තියෙන හැරමිට්ටක් වගේකුත් අතේ තියෙනවා, කවුද දන්නේ? එයා කියනවා ජනතාවට අමාරුයි, බලය දුන්නොත් අපි කරලා පෙන්නනවා. ඒ වගේ වොයිස් එකක් එන ෆොන්ට් එකක් තමයි තියෙන්නේ
5: මම. ඒකයි
10: ඒ වොයිස් එක කිව්වේ. ඒක ජනතාවට අමාරුයි, බලය දුන්නොත් අපි කරලා පෙන්නනවා. කොහොම ජනතාව නියෝජනය කරන එක්කෙනෙක් ඉන්නවා, එයා කියනවා ජනතාව නම් කියන්නේ හැබැයි සෑර්ට දැන් අමාරු නිසා විශ්‍රාම ගන්න කියලා.
5: මියුසික්
10: තමයි ඉතින් එතන වෙන මොකුත් කියන්න ඔට්ටු නෑ. අතරම මියුසික් තමයි එන්න ඕනේ. ඔන්න ඔය පත්තරේ විස්තරේ යන්න කලින් මතක් කරන්නම් GWM වාහන මාදිලි පෙළ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ගෙන්වා බෙදා හරින හවල් H6, හවල් H6 GT, ටැංක් 500, ටැංක් 300 කියන හයිබ්‍රිඩ් ප්ලගින් හයිබ්‍රිඩ් වාහන මාදිලි රස ඔයාලට දැන් ටෙස්ට් ඩ්‍රයිව් කරලා බලන්න පුළුවන්. කෝල් එකක් දෙන්න 011-1888-668 කෝල් එකක් දීලා යන්න අලුතින් ඕපන් කරපු GWM එක්ස්පීරියන්ස් සෙන්ටර්කට. යුනියන් ප්ලේස් එකේ තමයි ඒක තියෙන්නේ. එහෙමනම් සුභ සත්‍යන්තයක් ගිහිල්ලා එන්න.
6: හතර වටේම පත්තර තප්පරේට සියතට
7: සියත පත්තරේ විත්හසා
8: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-1337-388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
9: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: උදෙන් 8:19

0: தியேட்டர் டாப் ஸ்டோரி
1: அணன கிவீம் சம்பந்தே நவபாலன ரெகுலாசி ශ්‍රලංකාවෙන් සිදු කෙරෙන ආනන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා නව නියාමන හඳුන්වා දෙමින් ගැස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසිය අනුවයි. ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මගින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතු වනවා. එම කරුණු සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීමද අනිවාර්ය කරනු ඇති. මෙම නව නියෝග අද සිට ක්‍රියාත්මකයි. දැන් විදෙස් පුවතක්. රුසියාවේ මොස්කව් අගනුවර වෙත ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. ක්‍රෙම්ලිනයේ ආරක්ෂක සීමාවන්ද පසු කරමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත්තේ යුක්රේනයේ විසින්. මොස්කව් නගරයට ගිනිකොන දෙසින් පිහිටි රුසියාවේ ඉන්ධන පිරිපහදුවක් සහ ගෑස් නිෂ්පාදන පහසුකම් ඉලක්ක කොට ගනිමින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ප්‍රහාරවලින් පසු මොස්කව් නගරේ පුරා ගිනිගැනීම් වාර්තා වූ බවයි රොයිටර් ස්පෝර්ට්ස් සේවය සඳහන් කළේ. රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගහරිමින් යුක්රේනයේ විසින් මොස්කව් ඉන්ධන පිරිපහදුවට දින තුනක් තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය මෙයයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා.
1: අම්මෝ මේක කියවගන්න තෙලාවක් තියනවද දන්නේ ඉරානෙට?
2: මොකද්ද අර කොන්දේසි 14ද?
1: ඔව්. දැන් නැව් කීපයක්ම ඉරානෙන් පිටත් වෙච්ච නැව් ගණනාවක්ම යන්නකෝ. දැන් ඉතින් අපි ඉතින් දැන් යාළුවිනේ මල්ලි කියලා ඇමරිකාවේ නාවික බලයනිය රිලීස් කළා තියෙනවා.
2: ඕකේ.
1: ඇමරිකාව කොහා? දැන් ඉතින් අපි දැන් යාළු වෙන්නනේ යන්නේ.
2: හරි.
1: අපි දැන් ඔහොම ගිහිල්ලා පවුල් පන්සල් වෙයි.
2: ඔව් ෆ්‍රෙන්ඩ්ස් ෆොරෙවර් වෙලා තියෙන්නේ අපි දැන්.
1: පින්ච් රිටර්න් මොන?
2: මොකද්ද?
1: මොන පින්ච්ද මොන රිටර්න්?
2: කියන්නේ.
1: චෙක් රිටර්න්.
2: නෝ පින්ච්.
1: ඉතින් අපි චෙක් රිටර්න් වෙලා තියෙන්නේ. තව ටිකක් කල් යුද්ධ තිබ්බා නම් ගොඩක් රටවල චෙක් රිටර්න් වෙලා ඇත්තට බොරු කියනෝනේ.
2: සරන්හේ ගාලේ ඉන්නේ දැන්.
1: සරංහේ දකුණු කොරියානු භාෂාවෙන් ආදරේ කියලා කියන්නේ එහෙම තමයි. සරංහේ අන්නියංගසෝ අන්නියංගසෝ අනන අම්මේ අනන අම්මෝ
2: දකුණු කොරියාව අවතකත් වෙලා මට
1: තා බාර යන්න වේවා ඉතින් අඬ ගහන්නෙත් නෑ කවුරුවත්.
2: අන්නියංගසෝ
1: අන්නියංගසෝ අන්නියංගසෝ
2: ගන්නකෝ
1: රයිට්
2: ඉසමන්නකෝ. හරි
1: දැන් කොහොමාරි මේ අපිත් මේ ටික ටික දැනගන්න ඕනේ. ගොඩ ඇමරිකාවේ ඉරානි ගහගන්න එක නම් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන තෙල් ප්‍රශ්නයක්.
2: Yes.
1: අපිට තියෙන තෙල් ප්‍රශ්නයක්.
2: තෙල් ප්‍රශ්නයක් නේ ඔව්.
1: يعني ඔහෙන් අපි තෙල් ගන්නෙත් නෑ ඔය හැටියට. හරි පොඩි ප්‍රමාණයක් ගත්තා නම් ඒත් අරගෙන
2: තියෙන්නේ.
1: ඔය 125ක් විතර ගත්ත එකනේ ඔය. නමුත් ඉතින් එතන හිර වෙනකොට ලෝකෙම තෙල් ගණන් යනකොට අපිට ඒක
2: ප්‍රශ්නයක් වෙනවා.
1: ප්‍රශ්නයක් වුණා. ඒ නිසා අපි මේව දැනගන්න ඕනේ. කොන්දේසි 14ක් තියෙන ගිවිසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් නිකන් කට්ටියම නිකන් ඒකට අවනත වෙලා වගේ නේ. හීලෑ වෙලා ඉන්න අපි
2: කියන්නේ
1: මේ වෙලාවේ යුද්ධ ඉවර වෙලා නෙමෙයි. දැන් කට්ටියම හීලෑ කියන මූඩ් එකේ තමයි ඉන්නේ.
2: හරි.
1: අපි ඔයාලට ගාන්නේ අපිට ගාන්නේ පා. හරිද? එහෙම තමයි දයන්නේ. හරිද?
2: ඔත් අපායක් කරනවා.
1: එම් බොරු කියන්නේ පාපායයි.
2: ස්වීට් යන්නේ.
1: එහෙම තමයි දැන් යන්නේ.
2: හරි.
1: දවස් 60ක් විතර යනවා මේක සම්පූර්ණම කතාව ඉවර වෙන්න. දැන් අද නිකන් ස්විස්තරන්තේ ජිනීවාවල මේක අත්සන් කරන කතාවක් තියෙනවා.
2: ඕකේ.
1: අපි දන්නේ ඒවා උදේ කියන එකට මෙන්න මේ යකෝ අවසර කියන්නේ ඒක නෙවෙයි.
2: මේ දෙපැත්තම ටිකක් සැකෙන් ඉන්නවා වගේ කියලා තමයි මාධ්‍ය වාර්තා
1: කරන්නේ. විශ්වාසා පරමාඥාති පුතා. විශ්වාසා පරමාඥාති. මොකද්ද මේ යුද්ධය නිසා නැති වුනේ? එකිනෙකා කෙරෙහි තියෙන විශ්වාසය තමයි නැති වුනේ. මේව හදන්න හරි අමාරුයි. ළඟම හිටපු යාළුවෝ තරහ වෙලා තියෙන පොඩි දේවල් වලට චූටි දෙයක් ඔබ වැඩි හිතලා කරපු නැති දෙයක් නිසා. දැන් ඉතින් මොනවා කිව්වත් ඒ මිනිහා ආපහු හරව ගන්න හරි අමාරුයි. නේද? ආපහු හැරිලා යාළු වුණත් අර වෙනද තිබිච්ච බොන්ඩ් එක නැහැ. හැම දෙයක් ගැනම පොඩි සැකයක් ඉතුරු වෙනවා. අඩිය පොඩ්ඩක් ඉතුරු වෙනවා. අර තේ හැදුවම අඩිය ඉතුරු
2: චූට්ටක් ඒ වගේ තමයි.
1: පොඩ්ඩක් ඉතුරු වෙනවා රෙසිඩියු එක.
2: හරි.
1: ඒ නිසා තාම ළඟම ඉන්න මිනිස්සෙක්ට ඒ මිනිහා මොනා කරයිද දන්නේ? ඔබ මොනාත් කරන්න යන්න එපා. ඒක ජීවිත කාලයක් විඳවන්න වෙන වැඩක් වෙන්න පුළුවන්. රයිට්. අපි බලමු කොන්දේසි 14. කොන්දේසි 14. 1. යුද්ධය අවසන් කිරීම. ඔබ්වියස්ලි. හරිද? යුද්ධය අවසන් කිරීම. දෙපාර්ශවයේම මිනි මරා ගන්න එක නවත්තනවලු.
2: හරි.
1: හරි. ආයිත් පාරක් යුද්ධයක් හෝ බලහත්කාර ක්‍රියාවක් කරන්නේ නැලු. එම කුන් කසාද බඳින්න දෙයක්
2: බලන්න බලන්න බලන්න
1: මට පේන්නේ මේ ඇමරිකාව ඉරානි කසාද බඳින්න කොහේ දැන් මේ යුද්ධ කරන්නේ නැහැ කියන එකට ලෙබනනියත් ඇතුළුව තමයි ගිවිසුම ගහලා තියෙනවා කියලා කියන්නේ. මොකද ඉරානි හැම වෙලාවකම කිව්වා මේ අපිත් එක්ක විතරක් ගිවිසුම වැඩක් නැහැ. අපේ මිනිස්සු ඉන්නවා ලෙබනන් වල. ඊශ්‍රායලයට කියන්නේ ලෙබනන් වලට ගහන්න එපා කියලා. ලෙබනන් වලට ගැහුවොත් අපි ගහනවා ඊශ්‍රායලයට. ඒ සෙල්ලම කරන්න බෑ. ඒකත් ගිවිසුමේ දාන්න.
2: හරි.
1: ස්වෛරීත්වයට ගරු කිරීම. රටේ අභ්‍යන්තර කටයුතු වලට පාලන තන්ත්‍ර වෙනස් කරන්න තමන්ට ආස නායකයෝ දාන්න. එහෙම පොඩි එකක් තිබුණානේ. තමන්ට ආස නායකෙක් ඒ රටට දාගන්න. තමන් කියන එකට එහෙමයි. එහෙයි ගන්න. නෑ. දැන් කියනවා නෑ. ඒ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්නේ නෑ. ඒතර දින 60ක අවසන් සාකච්ඡා කාලය. කොහොම හරි කරලා මේ ගිවිසුම දින 60ක් වෙන කාලය ඇතුළත දෙපාර්ශ්වයම කැමතිලා ඕනනම් දික් කර ගන්න පුළුවන්. නමුත් දවස් 60න් මේක ඉවර කරමු.
2: හරි.
1: අංක 4. ඇමරිකානු නාවික බාධක ඉවත් කිරීම. ඒක අපි දැන් දකිමු. දැන් පොඩක් ඉරානේ තෙල් අරන්ගෙන නැව් පහුගේ කාලේ. ඒ විතරක් නෙමෙයි ලංකාවට පල්ලෙහෙනුත් ඇල්ලුවා. දැන් දැන් කීප ගමනක් මේක වුණා. ඉරානෙත් ලේසි නෑ හොඳේ. නමක් ගමක් නැති නැව් පාවිච්චි කරලා ඒව රෙජිස්ට්‍රේෂන් එකක්වත් නෑ. අපි කියනවා සේලින් ඩාක්. රේඩාර් ඕෆ් කරගෙන යන්නේ අහුවෙන්නේ නැති වෙන්නේ. ඒත් ඇමරිකානු නාවික හමුදාවට ඒ නැව් අහු වුණා. ටොන් ගණන් තෙල් අරන් යනවා. අපි දන්නවා කාටද අරන් යන්නේ කියලා. ඒක ඇමරිකාව කියන්නෙත් නෑ, ඉරානෙ කියන්නෙත් නෑ. ඉතින් ඒවා දිගට හරහට ඇල්ලුවා.
2: හරි.
1: කොලේ වහලා යන්න බැරි වුණා. දැන් ඉරාන තෙල් නැවෙනකොට මොකද ඉරානේ තෙල් මොකද දරන්නේ? සර් ඉරානේ තෙල් නැවක් සර් බාර දෙන්න සර්. පිස්සුදෝයි මේ සාමාන්‍ය මිනිස්සුමක් අන්න තමයි මෙන්නලා.
2: යන්න දෙන්න යන්න දෙන්න.
1: පොඩක් පස්සර ගන්නවා ඇති. පස්සර ගන්න දෙයක් නෑ මේ හෙන ඉදයි මොහොතේ. හොඳේ?
2: හරි.
1: ආ දැන් නැව් ගනම් ගමනාගමනේ පටන් අරන් තියෙන්නේ. ඉරාන තෙල් නැව් දැන් මේ පැත්තට එනවා. හරිම නිදහසක් දැනෙනවා. හොමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම. වාණිජ නාවිකා යාත්‍රාවලට ඉරානයේ එකඟ වෙලා එකඟ නෙමෙයි. කවුද මොනවද මේ කතා කරනවා කියලා මම කවුද? ඉරානයේ එකඟ වෙලා තියෙනවා. හොමු සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වාණිජ නෞකාවලට ආරක්ෂිතව ගමන් පහසුව සපයන. උම්මා.
2: හරි.
1: හරිද?
2: ඔකේ.
1: අය කිරීමකින් තොරව දින 60ක සේවාවක් දෙනවා. දවස් 60 මේ යනවා. ඊට පස්සේ මේව පර්මනන්ට් වෙයි.
2: හා.
1: ද මේක පැත්තක් ඕමානෙට ආйтиනේ. ඒව කතා කරලා විශ්ඳ ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. ඩොලර් බිලියන 300ක සංවර්ධන සැලැස්මක් ඇමරිකාව කියනවා ඉරානෙත් එක්ක එකතු වෙලා ආර්ථික සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 300ක් යොදවන. කවුද බං යුද්ධෙ දින්නේ මෙහෙම බලනවා.
2: ඒකනේ අනේ.
1: අංක 7 සම්බාධක ඉවත් කිරීම. ප්‍රකෝටි ගානක කෝටි ගණන් බිස්නස් කරන එක නතර කරන්න සිද්ධ වුණා ඉරානෙට දාලා තිබුණ ඇමරිකන් සම්බාධක. හරිද? ඉතින් දැන් ඒව ඉවත් කරන එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. කවුද යුද්ධ දින්නේ? න්‍යෂ්ටික වැඩසටහන. මම කියනවා. න්‍යෂ්ටික අවිකතාවේ ඒව හීනෙන්වත් බලන්න එපා. ඉරානට වෙලා තියෙන කොන්දේසිය.
2: හරි.
1: එතකොට දැනට පෝෂණය කරලා තියෙන යුරේනියම් ඔය යුරේනියම් බය නැති මොනි මුන්දලා මේ යුරේනියම් පෝෂණය කරගෙන යන්නේ කොයි වෙලාවකරි න්‍යෂ්ටික අවියද්දයක් හදලා වත්තබටේටම ඇරලා දාන්න තමයි කියලා තමයි ඇමරිකාව සැක කරා කියලා කියන්නේ. ඒක ඉස්සරහට දාලා තමයි ආවේ.
2: හරි.
1: හැබැයි ඉරානය මේක දිගටම ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝ යුරේනියම් පෝෂණය කළේ සාධාරණ න්‍යෂ්ටික වැඩවලට න්‍යෂ්ටික බලය පාවිච්චි කළේ ශක්තිය උත්පාදනය කරන වැඩ ගැනයි අපි බැලුවේ. අඩුවියදම මේක කරන්න යුරේනියම් පෝෂණය කරේ වගේ වකී කීතිය. නමුත් ඇමරිකාව පිළිගත්තේ නැහැ. ඒක පිටින් දාලා තමයි යුද්ධ පටන් ගත්තේ. අනාගතයේදී න්‍යෂ්ටික අවස්ථාව පිළිබඳව අපිට කතා කරගන්න පුළුවන්. නමුත් මේ මොහොතේ පෝෂණය කරපු යුරේනියම් වල බලය IAEA මම හිතන්නේ ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඒජන්සි වගේ මොකක් හරි එකක් නේද ඔය කියන්නේ. IAEA කායින්ද මම යන්නේ
2: පොඩ්ඩක්
1: ඉන්න මම කවුද මේ ඉන්නේ? ආ නංගි.
2: අර
1: sorry sorry නංගි. IAEA
2: වෙන්නත්
1: ඉන්ටර්නැෂනල් ඇටොමික්
2: blah blah blah something
1: like okay okay ඕ දැනගන්න ඕනේ අපි මේ මේවා දැනගන්න ඕනේ ඉරානේනේ. දැනට තියෙන தත්ත්වය පවත්වාගෙන යෑම අංක 9 අවසන් ගිවිසුම තෙක් න්‍යෂ්ටික වැඩසටහන් පුළුල් කරන්නේ නැහැ. ඇමරිකාව අමතර සම්බාධක හෝ වෙන මොනවත් සම්බාධක පවත්වාගෙන යන්නේ නැහැ කියන එක. 10 ඉරාන තෙල් අපනයනයට ඉඩ දීම. ඒක වෙමින් පවතිනවා. අංක 11 අතීතවාදී වූ ඉරාන මුදල් කෝටි ගානක ඩොලර් කෝටි ගානක සල්ලි ඇමරිකාව නවත්තගෙන ඉතියි. ඒගොල්ලන්ගේ ආයෝජන රෝමේව ඒ ටික නිදහස් කරන්න ඇමරිකාව එකඟ වෙලා තිනවා. අංක 12 අධීක්ෂණ යාන්ත්‍රණයක් මේක වැඩේ හරියට කරනවද කියලා කට්ටියක් බලාගෙන ඉන්නවා. අංක 13 අවසන් ගිවිසුම සාකච්ඡා කිරීම ආරම්භ කිරීම. දැනට නිකන් ඔය ඔන්ලයින් කතා කරනවා, එහෙම ඔන්ලයින් සයින් කරනවා. යුද්ධ නතර හෝමුස් විවෘත කරලා තෙල් අපනේ මුදල් නිදාස් කරනවා. ඒවා අවසන් සාකච්ඡා පැවැත්වීම. අංක 14 UN එකේ ආරක්ෂක මණ්ඩලෙට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිව යටතේ මොන යෝජනාවක් සම්මත කළා නිකන් UN එකට මං හිතන්නේ ඉරානෙත් දාගන්න පුළුවන් විදියක් තමයි මේ 14 වෙනි කොන්දේසියේ තියෙන්නේ. දැනට තියෙන තත්ත්වය හොඳයි.
2: ඔව් නේ.
1: ඉතින් දැන් බොරතෙල් වල ගානොත් අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු අඩු.
2: දැන් ලෝක යුද්ධ දිනවල අපි ඒක මේ හැඩ ගැහුණානේ. දැන් මොකද්ද අපිට වෙන්නේ? කියන්නේ අපිට දැන් මේ විදිහද?
1: අපිට මේ විදිහමනේ.
2: සීරියස්ලි?
1: ඔව්.
2: යුද්ධ.
1: ලෝක යුද්ධ තිබුණා නෑ කියලා මොනවා කරන්නද? ඔයා කවුද ඔයා මේ?
2: ඈ?
1: එහෙම තමයි.
2: ශ්‍රී ලංකාවේ මහජනතාව?
1: කවුද?
2: මේ අපිට මොකක් හරි දෙන්නේ කරයිනේ.
1: අපිට මොකක්ද තියෙන්නේ? මේ ඉරානයේ ඇමරිකාව අතර කිවිසුමක්. අපිට මොකද්ද මේකේ
2: තියෙන්නේ? යුද්ධ දින කාලේක යුද්ධ හින්දා අපිට මෙහෙම මෙම් වුණා කියලා
1: දෙන්නේ. එහෙම තමයි ඉතින්. යුද්ධ තිබ්බේ නැද්ද?
2: ඔව් ඒ කාලේ අපි මේ විදිහට හැඩ
1: ගැහුවා.
2: දැන් ඉවර වෙලා නේ.
1: යුද්ධ නැහැ ඉතින් දැන් ඉතින් මොකද අතාර?
2: මේ විදිහට ඉන්න ඉතින් නේ.
1: යුද්ධ තිබිච්ච කාලේ හිටියා නම් ඉතින් දැන් මේ මොකද කොහේ තිබෙන්නේ?
2: මොකද්ද මේ හදිස්සිය?
1: යුද්ධ තිබිච්ච කාලෙත් හිටියා නම් දැන් මේ යුද්ධේ වරහ මොකද්ද? මොකද්ද තියෙන හදිස්සිය කියන කමාර මොකද්ද මේ? ඔව් මහ ජනතාව පොඩ කතා
2: කරා.
1: මහ ජනතාව මොකද්ද ඕගොල්ලන්ට මේ මොකද්ද කුලප්පුව?
2: අනේ මේ
1: ඉරානෙට නැති කුලප්පුවක් කියලා නේ. ඉතින් ඔන්නෝගයි තාත්තේ. ඔනෝගා ප්‍රශ්නේ.
2: ඔනෝගා විසඳුම.
1: ඔව්. දැන් ඔන්නෝගා විසඳුම. දැන් ඒනොත් සමහර අය කල්පනාද? යුද්ධේ ඉවරයි. ඔන්නෝගා ප්‍රශ්නේ.

0: ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් බිලට සහනය මෙන්න
1: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0117388 CDB රන්නය රත්තරන් අය විතර ඉස්තරම්

0: ආදී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL Headlight Anti Skid Braking System සහ Electronic Fuel Injection තාක්ෂණය සමගින් Platina 100 Head of වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with him.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව Majestica Lanka Tiles.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
4: අතුලින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. David Peters e-mobility වෙතින් 0114 700 550.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.

0: ලොතරැයි මණ්ඩලය.
1: ඔබත් ඒලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 තහ NIBM The City University, The Place to Be. සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 කිලෝමීටර 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල්ලයක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
2: 98.2 98.4 100.

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නතුරා.
1: මටවාගේ අත් දෙක පොඩ්ඩක් දෙන්න. දෙමං ඔය අත් දෙක ගැට ගහනවා. මෙතන මේ බතාවෝ බතාවෝ තෝරදෝ මුදේක මේ නටන්න ලැහත් වෙන්න එපා. එහෙම ලොකු මේකක් වෙන්න නෑ නේ.
2: අනේ හරි කියන්නකෝ. හරි කමන්නේ. එතන DJ කරන්නේ කවුද?
1: DJ කරන් මං.
2: හා ඔකේ හරි.
1: ඔයාට කිසිම ඩිවයිස් එකක් අල්ලන්න බැරි වෙන්න තමයි මං වාගේ අතපය ගැට ගහන්නේ.
2: හරි.
1: සිම දැන් කිසිම දෙයකට ඔයාට කිසිම රීච් එකක් නැහැ. මට ඉස්සෙල්ලාම කියන්න.
2: ඔකේ.
1: මොස්කිටෝ ගින.
2: මොකද? ආයිවරයි අරවිත්යි ආයිවරයි. අයියේ අපි ඉවරයි.
1: අත් දෙකක් ගැට ගහලා බේරගන්නේ නේ කිව්වොත් නේ.
2: ඒකනේ. හරි.
1: මොස්කිටෝ කියන්න ඉංග්‍රීසි අකුරු කියන්න.
2: MOS
1: MOS tang ona minuru yanne
2: Q I U
1: T
2: O mosquito
1: mosquito hari malattara ne ah kurumaru kara MOS Q U I T U I ne den balanda me dengu
2: ha
1: marana das kaanadda
2: ona inda
1: ඩෙංගු මදුරුවා මිනිමරුවෙක්. ඒවන මූඩ දාලා තියෙන නම මොකද්ද? ඒඩිස් ඊජිප්ටයි. ආ මෙච්චර මේ වැඩක් කරන කෙල්ලට දාලා තියෙන නම දිස්න. අයියෝ මේ මිනිමරු මදුරුවට මොකද මූට කියන්නේ? ඒඩිස් ඊජිප්ටයි.
2: ඒඩිස් what a beautiful name.
1: කෑවත් කමන්නේ නැහැ කියලා මම හිතන්නේ නේ.
2: ඒඩිස් ඒඩිස් ඊට් මී වගේ නියෝ එකනි එක නේ.
1: මදුරුවට ඊට් මී කියන්නේ මදුරුවට කියන්නේ බයිට්.
2: බයිට් මී බයිට් මී.
1: අයියෝ වත්‍ර ගැලවෙනවා නේ. ladies eat me
2: ladies
1: මේකව අඳුර ගන්න පුළුවන් හරිද මූ අඳුර ගත්ත කියලා ඔයගොල්ලන් ලොකු දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ කොහොමද මූ අඳුර ගන්න
2: තිත් තියෙනවා යාගේ
1: කකුල් වලයි
2: හරි
1: ඇඟේයි සුදු පාට ඉරි තියෙනවා නැත්තම් තිත්
2: තියෙනවා ඕ මන් තිත් දැකලා තියෙනවා
1: උදේටයි දවල්ටයි තමයි මූ කෑවොත් කන්නේ
2: yes
1: රෑට එන්නේ නැහැ
2: හරි
1: රෑට එන්නේ නැහැ අපි දන්නේ නැහැ යුරට එන්නේ නැහැ කියන්නේ ඌ වෙන සමරු පාට් ටයිම් ජොබ් එකක් කරනවද නැහැ
2: සිකියුරිටි මොන හරි කරනවද නැත්නම් හරි
1: ඉතින් මේ ඌ මාර බාණ්ඩයක් ඌ බිත්තර දාන්නේ ඉන්න පිරිසිදු වතුරේ ඌ කුණු වල වල බිත්තර දාන්නේ මතක තබා ගන්න
2: හරි ඕකේ
1: එතකොට ඔබ කුණු සුද්ධ කරා කියලා කුණු සුද්ධ කරන්න මල පෙරියතු වගේ ගෙවල් වලින් නැහැ මිනිස්සු නේද අපි මිනිස්සු මේ මිනිස්සු අපි අපිට කල්පනා කරන්න පුළුවන් අපිට සිතුවිලි තියෙනවා
2: හරි
1: අපිට සිතුවිලි එනවා අපිට සිතුවිලි ගැන පවා කල්පනා කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන සත්තු జాතියක් අපි මනුසතා
2: හරි

0: මේක අමදුරුවා පුතා.
1: ඉතින් අපිට බැරිද මදුරුවා මනුස්සතාට බැරිද කන්ට්‍රෝල් කරන්න නේද?
0: ඉතින් දැන් ඔබ මන් දන්නේ PH අයලා ඇවිල්ලා ආ මේ කානුව બ્લોක් කළා. කානුවේ කානුව બ્લોක් කළේක සුද්ධ කරන්න ඕනේ. ඒක වෙන වෙනම බෝ වෙනවා. ලෝක නැති වසංගත බෝ වෙන එක වෙනම. හැමේ කානුවේ කුණු වලේ නෙමෙයි මේක හැදෙන්නේ. මේක හැදෙන්නේ
1: පිරිසුදු ජලය තියෙන
0: දැන් වෝටර් ඩිස්පෙන්සර් එකක් තියෙනව නේද ගෙදර?
1: ආ
0: ඒක අර වතුර ගන්න කැලරි යටින් දැලක් ගහලා කැලලක් තියෙනව නේද? එක්සෙස් වතුර වැටිලා එකතු වෙන. ඔව්
1: ඔව් ඔව්.
0: ඒක අන්තිමට සුද්ධ කරේ කවද්ද? 750ක ගැඹුර තියෙන 750ක 750ක ඝනකමට වතුර තියෙන තැනක ඩෙන්ගු මදුරුවාට බිත්තර දාන්න පුළුවන්. මන් දන්නා සමහර අයගේ ගෙවලවල කූඹි උගුල් තියෙනවා මේසෙට තියලා. මේසේ කකුල් හතර තියලා තියෙන පොඩි වතුර මේව ටිකක් උඩ. කූඹි නගින හිඳ කෑම වලට සමහර අයට කූඹි වසංගතනේ. බේර ගන්නම බෑ. අපේ ගෙදර කූඹි ජාති 8ක් විතර වගේ
1: ඉන්නවා. අපේ එච්චර නෑ.
0: ඕ. උඹ බෑ ඉතින් උන්ට මොනා කළත් ඒව හරියන්නේ
1: නෑ. හරි.
0: සමහර වෙලාවට ඔබේ සිංක් එකේ එක තැනක් පොඩක් වල ගහලා එතන වතුර බහින්නේ නෑ.
1: හ්ම්.
0: එහෙම වෙන්න පුළුවන්.
1: නිජ බිම් මේනේ.
0: එහෙම වෙන්න පුළුවන්.
1: ඕකේ.
0: ඔබ බලන්න මේ පිරිසිදු වතුර පොදක් රැඳිලා තියෙන තැන ඇති මූට මැච් එක ගන්න. හ්ම්. ඔ කොච්චර පොඩි වුණා මිනිස් ශරීරයෙන් ප්‍රකෝටියෙන් එකක් ඔබේ සයිස් එක.
1: චූටි මදුරුවානේ මේ.
0: ඕන ඇතේ දනගස්සනවා පුතා.
1: අම්මෝ හරි අමාරු හැදුණා.
0: ඕන ඇතේ දනගස්සනවා. ඩෙන්ගු හැදිච්ච එකා දන්නවා ඒකේ සෙල්ලම. පිස්සු හැදෙනවා. 10-15 දෙනෙක්ගෙන් ගුටි කෑ වගේ. මල්ලම පැනලා 10 දෙනෙක් කියලා ගැහුවොත් හිතන්නකෝ.
1: හරි.
0: ඒක සැපයි මූ කාලා අමාරු වෙනවට
1: වඩා.
0: ඉතින් දැන් එහෙම ආලා බිත්තිය ගලන බලන්න ඌට සුදු ඉරි තිත් තරමයක් තියෙන ආන්න. It is Egypti. Hello, it is how are you? ජා. කියලා.
1: ගැහුවට කමන්නේ අමරන්න.
0: මදුරන්ගේ ඉල්ලීමක් තියෙන ඕ. ගැහුවට කමන්නේ අමරන්න. පවුලේ උන්ට පොඩි අඳුර ගන්න බෑ කියලා. මේම කතාවක් තියෙනවා.
1: මොකක්ද
0: දැන් කොහොමද මේක බෝ වෙන්නේ? ගෙදර එක ඩෙන්ගු ලෙඩෙක් ඉන්නවනම් ගෙදර ඉන්න සියලුම දෙනාට ඩෙන්ගු වැළඳීමේ අවධානම යනවා. වාට ඩෙන්ගු තිබුණොත් ඔයාව කාලයන ඊඩිස් මදුරුව මාව කෑවොත් මට ඩෙන්ගු බෝ වෙනවා. දැන් ඔයාව වෙන මදුරුවොත් කනවනේ. උන් ඔයාව කාලා වෙලා මාවත් කනවා.
1: එතකොට මොකද වෙන්නේ?
0: ඔයාගේ ලේ බීලා මොනවද කුඩු ලේ ගාලා අපි අපේ දැක්කම අපේ හොඳ ලේ
1: හොඳ ලේ
0: ආ ඔව් අරවින්ද හොඳ ලේ ආලේ රාලේ ගාලා මට එනවනේ.
1: හරි.
0: වෙන නෝමල් මදුරු
1: මාව කාලෝ ආව කෑවා.
0: දැන් වාට ඩෙන්ගුලු.
1: හරි.
0: මං කැමති නෑ වාට කිසිසේත්ම ඩෙන්ගු හැදෙනවා. ඔව්.
1: ඒක නෙවෙයි. අසනීප වෙලා ගත්තකින්
0: ඩෙන්ගු නෑ නයා කන්න එපා ඔය හිතන විදිහට.
1: හරි හරි. ඉතින් මට ඩෙන්ගු.
0: තේනවා. දැන් ඔයාව නෝමල් මදුරුවෙක් කනවා. හරි නෝමල් මදුරුවෙක්.
1: හරි.
0: තන මහ ජනතාව වගේ මදුරු.
1: ජපනීස් සෙන්සිබිලිටිස්.
0: ඒ ජපනීස් සෙන්සිබිලිටිස් කියන කතාව ඔය මේ රටපටලවන්නේ.
1: හරි නිකම් මදුරෙක්
0: කෑවා. කෑවා ඔයාවට ඩෙන්ගු. ඔයල මාව කනවා. මට ඩෙන්ගු හැදෙනවද නැද්ද? මගේ පළවෙනි ප්‍රශ්නේ. ඔබට ලැබෙන තප්පර 10ක් කාලේ 1 10.
1: නෑ.
0: ඇයි?
1: ඒක ඇයියේ කියලා අහනවා කියලා කිව්වේ නෑ නිකන්.
0: දැන් මේ අහන්නේ ෂෝක් එකට. ඇයියේ?
1: මං දන්න තරමින් නෑ.
0: නැති එක නෙමෙයි. ඇයියේ කියලා අහන්නේ. ඔබේ පිළිතුර නිවැරදි. ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.
1: එයා ඉතින් ඒ ප්‍රවාහකෙක් නෙමෙයි යා.
0: හ්ම්. එයා නෝ. ඔයාගේ ලේවල තියෙනවා ඩෙන්ගු වෛරසේ. උගේ බඩේ දැන් මෙව වෙනවා. බඩට යනවා.
1: ඔව්.
0: ඌ මාව කනවා.
1: ඒ හැදෙන්නේ
0: නැහැ. හැදෙන්නේ නැහැ අයියේ. ඇයි මම අයියේ ඇයි මා මේ ඇයි හැදෙන්නේ නැත්තේ මට? ඩෙන්ගු ඉතින් කියලා මං ආන්නේ.
1: මන්ට ඒක දන්න.
0: බහිනා එලේට මෙච්චර මේ රටේ ඩෙන්ගු පැතිරලා තියෙනවා මේ වගේ. ඩෙන්ගු නෙමෙයි නයා කනවා කොයි වෙලාවෙ හරි. පත්තෑ හරි අතර යට කනවා. පත්තෑ ගන්න. ආරමාරි පත්තෑ කෑවත්
1: කමන්නේ නෑ නිවාඩු ගන්න ඕන එක.
0: මතක තියාගන්න. ඩෙන්ගු මදුරුවාගේ බඩේ තමයි
1: හරි
0: මේ වෛරසය පැසවන්න ඕන කරන පරිසරයේ තියෙන.
1: ආ ඕකේ.
0: අනිත් මදුරුවන්ගේ බඩවල් වලදී මේ වෛරසය විනාශ වෙන්න හෝ අක්‍රිය වෙන්න තියෙන chance එක තමයි වැඩි.
1: හා හා.
0: chance එක වැඩි ඉන්නේ මෙහෙම තමයි
1: වෙන්නේ.
0: ඒ නිසා normal මදුරුවා ඩෙන්ගු රෝගියෙක් කාලා අපි තව කෙනෙක් කෑවට ඒ මිනිහට ඩෙන්ගු හැදෙන්නේ නෑ. නමුත් ඩෙන්ගු මදුරුවා විසින ඩෙන්ගු රෝගියෙක් කාලා ගියන් ඩෙන්ගු මදුරුවාගේ බඩේ වෛරසය තිබුණා හෝ නැත ඩෙන්ගු රෝගියෙක් විදලා තව මිනිහෙක් කොහොඳට ඉන්න මිනිහෙක් කෑවත් ඒ මිනිහට අනිවාර්යයෙන්ම ඩෙන්ගු හැදෙනවා. ඩෙංගු කලින් හැදුනා පස්සේ හැදෙන්නේ නැහැ වගේ පොඩි පොඩි මතිමතාන්ත තියෙනවා. දැන් ඩෙංගු වල එක එක වේරියන්ට්ස්
1: තියෙනවා.
0: ඒක විකෘතිකරණයට භාජනය වෙලායි තියෙන්නේ. විකෘති වෙලා තියෙන්නේ. ඔයාගේ මූණ වාගේ.
1: අනේ මට හරිම ආස නැති.
0: ඉතින් මේ ඩෙංගු ගැන පොඩ්ඩක් කල්පනාවෙන් එන්න. මොකද පුතා මේක ඩෙංගු සෙල්ලමක් නෙවෙයි. සෙල්ලමක් නෙවෙයි. පොඩියෙකුට හැදුනාම දුක්ක්.
1: අනේ නැත්තම් ඒකනේ.
0: අනේ මේ ඇඳේ වැටලා තියෙනවා දැක්කම පපුව පැලෙනවා. අපි බැලුවේ නෑනේ කියලා හිතෙනවා. ඔබට මේ පශ්චාත්තාපයෙන් ගැලවෙන්න බෑ.
1: ඩෙංගු මදුරුවට බය වෙන්න දැන් PHI එනවා කිව්වම උටක් ගාලා සුද්ධ කරන්න ගන්නවා. එහෙම නෙමෙයි කල් තියා සුද්ධ කරලා පවිත්‍ර කරලා තියාගන්න නේ.
0: නැත්තම් PHI යෝගයි.
1: ඔව් නෑ එනවා කිව්වම තමයි අපිට.
0: මේ ගෙවල් වලට ඇවිල්ලා PHI වගාලා PHI ඩෙංගු හදලා අපිට පාම්බෙන්න.
1: අනිත් එක අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවනේ අර පරණ ටයර් රස්සේ. ඒව විතරමයි අපි බලන්නේ. අර ඉගෙනගෙන තියෙන
0: PHI කියන්නේ මොකද්ද? PHI කියන්නේ මොකද්ද?
1: Health දෙවැනි අකුර H කියන්නේ health.
0: මට H වැඩ නැහැ නේ. මම PHI නැහැ. H අකුරෙන් ආව
1: නැත්නම්. Popular.
0: Popular.
1: Health.
0: Hello.
1: Inspector.
0: Inspector. Hello Popular Inspector. How are you? I am fine. Thank you.
1: Popular Health Inspector.
0: Public Health Inspector.
1: Yeah, okay.
0: Popular. මේ දවස්වල ආ පොපියුලර් කොහොමද?
1: අනේ පරිසම් වෙන්න විහිළුවෙන් තහලුවෙන් කිව්වේ ඔබට හොඳට ඒක මතක හිටින්න. පරිසම් වෙන්න.
0: ඩෙංගු ලව්වා කව්ව ගන්න එපා. පිරිසිදු වතුර. ඒ නිසා කාණු සුද්ධ කරලා අද්දක පියාගෙන කකුල් දෙක උඩ දාන්න ඉන්න එපා. ගෙදර පොඩ්ඩක් රවුමක් දාලා බලන්න. අවුරුදු 15ක් විතර පැත්තක දාලා වතුර බීරිතුර දෙන කෝප් එක එකතු වෙලා තියෙනවා නං. නේද?
1: ඔව්.
0: ඊට පස්සේ අර ගටර්ස් වලින් වතුර වැටෙන තැන් වල එක එක ඒවා තියලා ඒවා අඩිය පොඩි 750ක ඝනකමට වතුර තිබුණොත් ඇති ලොක්ක කියලා මම මේ
1: කියන්නේ.
0: ඩෙංගු මදුරුවට හැදෙන්නේ මේ ස්විමින් pool එකක් ඕනේ.
1: අනිත් එක දැන් ඔය අලුතින් එක එක තියෙනවා මල් පෝච්චි තියෙනවා වතුර ගල් කැට දාලා වතුර පුරවල තමයි මේ මල් පෝච්චි තියෙන්නේ. ඒ වගේ
0: තැන්. ඒ මොකද?
1: පොඩි පොඩි ලස්සන වීදුරු මල් පෝච්චිය. හරිද? ඒකේ චූටි චූටි ගල් කැට. බොරළු කැට වගේ ගල් කැට සෙට් එකක් දාලා ඒ ගල් කැට වල තමයි ඒ ගහ හදලා තියෙන්නේ.
0: එතන
1: අපි දානවා ඒ ගල් කැට ඔක්කොම පිරෙන්න අපි වතුර දානවා. ඒව හැම බලන්න අමතක වෙයි.
0: ඌට ගෙවල් හදලා දුන්නා වගේ වේදංගල උදා ගම්මෙව ඈ.
1: ඇත්ත.
0: මදුරුවට උදා ගම් හදන්න එපා. ඒකයි මම මේ කියන්නේ. රයිට්. එතකොට අපි එකක අපි කතා කළා. යනවද?
1: අපි ඊළඟ පැයේ යමුද? තව පොඩි දේවල් ටිකක් කියලා ඊළඟ පැයෙන් කමන්නද? මේ ඔයාලට කියන්න ඊයේ දවසේ දීලා තියෙනවානේ රුපියල් කෝටි 5කට අධික. තෑගි දීලා
0: තියෙනවා. මම යනවාද කියලා හැබැයි සිහින රංගාල බලන්න. ඒ
1: ආ ඒකටද?
0: ඔව්.
1: මං හිතා ආරකට කියලා. අපි වැඩ දෙකක් තියෙනවා නේ අරවින්ද.
0: මේ සිහින රංගාල බලන්න යන්න.
1: ආ රයිට්.
0: දැන් මට මේක ආයි වෙලාවක් වෙන්නේ නැහැ කියන්න.
1: ආ ඕකේ.
0: මේ අවුරුදු 30ක් තිස්සේ ඒ ජනප්‍රියභාවය එක දිගට අරන් ආපි. දැන් අහන්න එපා ඒ අවුරුදු 30 පටන් ගන්නකොට හිටපු සෙට් එක මොඳ මේ ඉන්නේ කියලා.
1: මම ඇහුවා.
0: එහෙම වෙන්න විදිහක් නැහැ.
1: මේක ස්ටේජ් ඩ්‍රාම එකක්. මුලින් නම් අපි කතා කිව්ව මේක ලස්සන ස්ටේජ් ඩ්‍රාම.
0: එහෙම එහෙම කරා නම් නළුව නිලියෝ ටික කාට හරි අල්ලගෙන තමයි එන්නේ. රඟපාන රඟපාන සෙනග ඇවිල්ලා ඉන්නේ. එහෙම ගන්න නෙමෙයි. ඉවෝල්ව වෙලා තියෙන්නේ. හැබැයි ඉවෝල්ව වුණත්
1: හරි.
0: දක්ෂම නළුව තමයි හැමදාම මේ ඩ්‍රාම පහේ රඟපෑවේ.
1: ඩ්‍රාම පහක් එක දිගට.
0: අය දෙකට ඩ්‍රාම පහක් පෙන්වනවා කමත. BMI සීච් උනේ. කවුද අනේ කමත BMI සීච් එකට අරන් ආවේ? බත්තර මුල්ලේ නෙමෙයි
1: තිබ්බේ. ඒ තමයි තිබ්බේ එදා ඉඳලා.
0: නෑ කවුරු හරි අරන් ඇවිල්ලා.
1: ඔයා අනිත් එක නිකන් වාස් කර සක්වල ගහලා කිව්වෝ ඔයා. මේක mytickets.lk නිමි මේක කියලා කිව්වා මට මතක. මේ mytickets.lk ඒ තමයි
0: තිබ්බේ. තාම දුරවලා ඒ පැත්ත මගේ නේ.
1: කිසිම තොරතුරක් හොයාගෙන නෙමෙයි නෝ.
0: මං ඉතින් ආසාවට නේ කිව්වේ.
1: ආයකත් හරි.
0: මට හිතනවා මේ ඔයගොල්ලෝ ස්ටේජ් ඩ්‍රාම එකක් බැලුවොත් එහෙම ඔයගොල්ලන්ගේ ඔය තියෙන මෙව්ව ගතිය නැති වෙලා යයි කියලා.
1: ආ ලයිෆ් මොන ගතිය? ඇලි මැලි ගතිය නිකන්.
0: මොකක් කර තියනව නේද එකක් ඇඟි.
1: නිකන් දුක හිතෙන ගතිය.
0: එන්න කොහෙට? හවස 3 බලන්න එනවද? එනවද? අපි එනවා.
1: හවස 3 ඇන්ඩ් හවස 7
0: දෙකේ. 3 නෙමෙයි 3 අමාර. හවස 3 අමාර 7.
1: හා ඕකේ.
0: කමත? එන්න අපි හාමු.
1: අපි ඔයගලන්ට කන්ටැක්ට්
0: කරන්න නම් මම යන්නෙම ලාස්ට් බස් එකේ කතාව බලන්න. ඒක මට බලන්න ඕනේ. ඒක ඇවිල්ලා වර්ල්ඩ් ක්ලාස් භාණ්ඩයක්.
1: හා
0: ඕකේ. අනේ වර්ල්ඩ් ක්ලාස් භාණ්ඩයක් බලන්න. අනිත් එක ලස්සනයි. එන්න කොහෙට? mytickets.lk එකේ ටිකට්ස් තියෙනවා. සිහින රඟහල. ලස්සන වැඩක් හින්දා ඔළුව දාලා යන්න එන්න. හම්බුනොත් අපි හයි මසන් කොහොමද කියලා පොඩි කතා කරලා එහෙම තේකක් බීලා තේක අරන් දෙන්න ඕනේ ටිකක්. මොකද මම සල්ලි ගේන්නේ.
1: සල්ලිද මිනිස්සු?
0: සල්ලිද මිනිස්සුද? අපිට ඕනේ සල්ලි තියෙන මිනිස්සු.
1: 0.76යි 77යි කොහොමද කියන්නේ? ලේසි විදියත් කිව්වා
0: අයියේ. 0.70යි අයයි අපි මේකට කෝල් කරන්න නැතුනේ එක්කෝ. 0.7667 26221. ඒකට උනම් කෝල් කරන්න. කෝල් කරන්න දෙයක් නැහැ කියලා මයි ටිකට්ස් එකෙන් මේ ටිකට් ගන්න. මයි කෝල් කළා මොකද ටිකට් අඩු කරන්නේ නැහැ නේ.
1: හරි ඊළඟ කතාව කියන්න ඕනේ මේ කෝටි 5කට අධික තෑගි දීලා තිනවා ඊයේ දවසේ NLB එක ඒගොල්ලන්ගේ ජයග්‍රාහකයන්ට ප්‍රථම ත්‍යාගලාභින් ජයග්‍රාහකයෝ 29 දෙනෙකුට කොළඹ තියෙනවානේ NLB එකේ මූලස්ථානේ අන්න එතනදී තමයි මේ ඔක්කොම තෑගි බෝග ටික දීලා තියෙන්නේ. ඉතින් අපේ උණුසුම් සුබ පැතුම් අපි හැමදාම මේ විදිහට ජයග්‍රාහකයෝ ගැන ඔබට කියන. එතකොට ඔබට මොකද වෙන්නේ? ඔබව ඉන්ස්පයර් වෙනවා. යාට පුළුවන් නම් ඇයි මට බැරිද? ඕක තමයි අපේ මිනිස්සු ඉන්ස්පයර් කරන්න තියෙන හොඳම ක්‍රමය. අරවින්දට පුළුවන් නම් ඇයි මට බැරි කියන එක ආවොත්
0: ඒක නෙමෙයි අරග තියෙනනේ.
1: මොකද්ද?
0: මට ඇදුනේ 500 අරයට 1000 නෑ.
1: ඒක නම්
0: නේද? ඒදී මම මට 500 ගෙන අයියනේ අරයට 1000 ගෙනනේ අයියනේ එහෙම කරන්නේ
1: බඳුරගේ කතාව.
0: අපි ඒ જાතියෙන් තමයි හිතන්නේ. කවුරු හරි අල්ලපු ගෙදර මිනිහා ගිහිල්ලා මෙන්න රුපියල් 110 තෑග් ගන්න. අනේ අයියානේ අපිට එවිනා 110ක්ද අපිට 75ක්ද දෙන්නේ? 75ක්ද දෙන්නේ ටිකට් එකක් ගන්න.
1: NLB જાතික ලොතරැයි මණ්ඩලය අපි ටිකට්ස් ගන්න ඊළඟ සතියේත් කතා කරමුනේ.
0: අපි දැන් යන්නද හදන්නේ?
1: අපි පොඩි බ්‍රේක් එකක්
0: ගියා. බ්‍රේක් එක ගිහිල්ලා අපි වෙන වෙලාවකින්

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජේෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියා, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
4: අම්මා මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
6: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
7: ඔබගේ මංගල දින රණින් සරසන්න. සොන්නමහල් කාලසහ මහරගම ශාකාවන් වෙතින් ජූනි මාස 19, 20 සහ 21 යන දිනවලදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට. ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
8: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
9: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
10: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
11: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3-road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
13: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
14: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා. David Pieris Motor Company Private Limited with you.
15: Sieta Divina Pura.

0: நாம் ஏமே வீச்சன் கியா ஏகட கீல ஸ்டெக்க பெண்ணால வேண்டாக் தியன்ன வந்த கீயல பாலல எட கண்ணடி அறந்தென்ன சான் பூதா தேன் ஏவில தியன்ன மே அடுத்த ரேப் பாயின கொல்லோ ஏ இன்ன வித்தன இன்ன கேட்டம கேல்லோ
1: தேங்க்யூ தேங்க்யூ தாத்தவ விதரக் நே மெய் அம்மாவத் எக்ககனே யன்ன மொக்குது ஃபாதர்ஸ் டே உன்னாட்ட அம்மாத் ஆசை எஸ் டிக்
0: ගොල්ලන්ගේ තාත්තාව ඇස් චෙක් කරන්න එකගන මේ අපි මෙතර මේ තරම් මේ වැඳින්න ඕන්න
1: ඒකනේ
0: තාත්තාව දුක මිඳල මැච ගහල හම්බ කරලා මේ අපිට කණ්ඩ බොන්න තිරල ඕන් කමන්න
1: මුදුන
0: වෙන්න යනට ළමයි
1: හැබැයි
0: මෙතනදී අර යාගේ සෞඛ්‍ය එයාට ඒක දැනෙන්න ඕනේ. ඔය මිනිස්සුන්ට රෙස්පෙක්ට් එක පොඩ්ඩක් දෙන්නකෝ. එයාගේ මහන්සියට පොඩි වටිනාකමක් දෙන්නකෝ තාත්තේ. ඔයා මේ උදේ ඉඳලා දුවනවා දුවනවා ඔයා ඔයාගෙන බලන්නේ
1: තාත්තේ.
0: තාත්තේ සෙල්ලම් කරන්න හදන්න එපා මාත් එක්ක.
1: තාත්තේ මෙතන ඉඳගන්. මං කියන එක අහන්න තාත්තේ.
0: අන්න තාත්තා අන්න
1: අන්න යන්නේ.
0: දැන් මිෂන් කෑ යන්න කලින්
1: කුටි කෑමක්.
0: මිෂන් කෑ යන්න කලින් මේ ETU යන්න වෙන්නේ. මිෂන් කෑ එක්ක යන කලින් තමුන්නාට දැන් ICU යන්න වට්ටෝ. ඒකනේ. තාත්තේ මේ නේ තාත්තේ ශ්‍රී ලංකන්න දන්න එපා. දැන් යන්න ඕනේ මිෂන් කෑයකට. ඔය නෑ නෑ හවස යන්න. නෑ නෑ හවස හවස හවස කතා කරන්නේ හවස. මම වීල් එකක් දාලා තියෙන්නේ. අපි දැන් යනවා. මම ටගලනගෙන අපි දැන් යනවා ස්ටෙක් කරගත්තා. මොකද්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? S2 මොනාර ප්‍රශ්නේ නැහැ කොහොත් අපි ගෙදර එනවා. මොකද S2 මොනාර ප්‍රශ්නයක් තියෙනකොට ඒගොල්ල කන්න වත්ත ගන්නෑ නේ. ඔව්
1: S2 තියලෙන්න ඕනේ නැහැ නේද? ප්‍රශ්නයක් තියෙනවා.
0: මිෂන් කෑගෙන කියනවා. සර් S2 මේ සුදු තියලා යන්න. අපි හදලා එවන්න. ටගල මැෂින් එකෙන් චෙක් කරලා අඩුපාඩු සකස් කර.
1: ඔබට අවශ්‍ය සොලියුෂන් එක
0: දෙන්න පුළුවන්. මතක ඇතුවා. ගෙවලා හරි. ඓ ප්‍රෙෂර් තියනවාද කියලා තාත්තට චෙක් කරන්න. ඓ ප්‍රෙෂර් සයිලන්ට් කියලා. ඓ ප්‍රෙෂර් තියනවාද කියලා දැනගන්න ක්‍රමයක් නැහැ එකයි. පරීක්ෂාවකින් අනතුරුව. නැත්තම් ඓ ප්‍රෙෂර් නිසා එකපාරටම ඔප්ටික් නර්ව් එක කම්ප්‍රෙස් වුණා. ඩිස් බ්ලස් බ්ලස්
1: පේන්න නැතුව යන අයියෝ. අදම යන්න.
0: කමක් නැද්ද තාත්තට පේන්න නැතුව ගියර කමක් නැහැ.
1: නෑ නෑ.
0: ඒකද කියන්නේ?
1: එහෙම වෙන්න බෑ කවදාවත්. අපිට ලෝකේ දකින්න උදව්
0: කරනවා. ඔයාමට අවංකව කියනවා තාත්තව කවද්ද විෂන් කෑ එක්කන් ගියේ
1: කියලා. මං කොච්චරවත් ඒක ඒගොල්ලන්ගේ මාස 6කට සැරයක් අනිවාර්යයෙන්.
0: අනේ මේ පට්ටපල් මේ කෙබරණම් කියන්නේ මම මේ කොච්චරවත් එකක්. මිනිස්සු කොච්චරවත් එක්කන් යන්නේ නැහැ
1: මිනිස්සු. මාස 6කට සැරයක් ඒගොල්ලන්ගේ චෙක් කරනවා.
0: මොකට කියන්නේ?
1: මාස 6කට සැරයක් ඒගොල්ලන්ගේ අපි
0: මාස 6කට සැරයක් තාත්තලා මලගේ බැංකු account එක චෙක් කරනවා.
1: නෑ නෑ ඒක කරනවා.
0: දෝෂෙන් ඉත.
1: ඒක කරනවා. ඉතින් ඔයා විෂන් කෑගෙන් අහන්නකෝ. මුණසිංහ කියලා ටයිප් කරලා බලන්නකෝ විෂන් කෑගේ යගේ රෙකෝඩ්.
0: ආ හරි මම බලන්න.
1: බලන්න.
0: එහෙම ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒක පිටස්තර.
1: නෑ මාත් එක්ක යන්න. අද මාත් එක්ක විෂන් කෑගේ තාත්තගේ රිපෝට්. හැබැයි ආයි කවදාවත් මට ওই චෝදනාව කරන්න බෑ. බය වුණා. හරි.
0: ඔය නෑ.
1: එනා හරි.
0: මට ওই චෝදනාව දිගටම කරන්න ඕනේ.
1: එනා විෂන් කෑ කරා මේ අනිත් එක අරවින්දු අදන්නද මම මේ 7ට ඔෆිස් එන්න මම ගෙදරින් 6ටවත් එන්න ඕනි. එතකොට මම 4ටවත් නැගිටින්න ඕනි මගේ යෝගා කරලා මගේ ජිම් වැඩ කරලා මගේ කුකින් වැඩ කරලා ගෙදර දොර මේවක ලස්පස් කරලා ඔක්කොම කරලා 3ටවත් නැගිටලා වැඩ ටික කරේ. මට දැන් මේ ට්‍රැෆික්
0: ඔයා ඉතින් ඒ ටික කරන් ගෙදරට එන්න ඔය මෙහෙ ඉන්න.
1: මැනි වේදිකාවක් නේ මගේ යුතුයකම ඉෂ්ට කරේ නැත්නම් කවදාවත් දවසක මට SPR ගන්නත් බැරි වෙයි. මනේ මම
0: SPR ගන්න සෙට් කරලා දෙන්නම් ඕන නම් අපිට උදව්වක් හැටියට අපිට ඒක පුළුවන්.
1: අනේ මම මගේ යුතුයකම කරේ නෑ නේද මේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ මගේ යුතුයකම ඕ මට
0: මේ යුතුයකමද මේ ඉෂ්ට කරගෙන ඉන්නේ.
1: ඒ පනිෂ්මන්ට් එක නම් මට එපා.
0: ඒක එපා. යවපල්ලෝ ආයි දවසක යුතුයකම ඉෂ්ට කරේ නෑ නේද?
1: මේක මට කරන්න දෙන්න මේ කතා කරන එක ඒවා මට
0: ඔය කියන ඒවාට ලෝදිය හැලියම කටේ දාලා මම දන්න ඔය කියන බොරු සෙට් එක.
1: හැලිය පිටින්ම දානවා අර මුට්ටිය.
0: ගින්දරයි ලික්කලුයි ඔක්කොම අත කරලා
1: වාරනවා. නෝ ඒකත් ගිලි. තවත්
0: කොහොඳයි නේද?
1: ඉතින් මට ඕනේ මේ මම පාරට වැඩි වෙලාවක් මම යොදවනවානේ මම කොට්ටාවේ ඉඳන් එන්නේ බෝගහවිල පාරේ ඉඳන්. ඒතර මම පාරේ පැයක් විතර මම ට්‍රැෆික් එකේ. I can't do this.
0: මේක තමයි you can't do this. ගෙදරට වෙලා ඉන්න.
1: නෑ. යුතුකම කියන කෑල්ල එනවනේ.
0: යුතුකම යකාට ගියේ දැන් ගෙදරට වෙලා ඉන්න. යෝගා කරලා පහට නැගිටලා ඔය තරම් දුක් විඳින්නේ මොකෑ ඇති. ඕන් නෑනේ.
1: ඔහොම හිත හිත ඉන්නකොට තමයි.
0: එයා උදේ පැය 4 ඔයා දුක් විඳිනවා මෙතන පැය 4 අපි දුක් විඳිනවා. මොකටද මෙහෙම හැමෝම දුක් විඳින තේරුමක් නැහැ කියලා මං කියනවා.
1: මම ඔය ගැන සිතමින් ඉන්න වෙලාව කැෆේ එකකට පොඩි කෆි එකක් බොනකොට මට මතක් වුණා ආ
0: මම ඇහැව්වා මගේ හදවතින් මම මොකටද මෙච්චර ට්‍රැෆික් එකේ යන්නේ
1: කියලා මගේ හදවත කිව්වා.
0: තව පොඩ්ඩක් කල්පනා කරොත් හොඳයි කියලා.
1: මම ස්ක්‍රෝල් කරා ෆෝන් එක.
0: මම පැත්තකට වුණා.
1: හරි මම පැත්තකට වුණා. මම ස්ක්‍රෝල් කළා. ඒතර මම දැක්කා ප්‍රයිම් ගෲප් එකේ තියෙන කලම්බෝ 9 වල තියෙන ප්‍රොජෙක්ට් එක.
0: ඔයා ගැනම කල්පනා කළා. ටින් ටින් ටින් ටින් ටින්. කොහොමදලා රන්දල කුකේ බ්ලා බ්ලා බ්ලා ටින් මොනාරි මොනාරි එකක්. සර් ප්‍රයිම් ලිව්ලිස් ප්ලැනට් ඇන් කලම්බෝ 9.
1: Oh my gosh.
0: Oh yeah. You are you residing in Colombo?
1: Mm.
0: I am a Colombo. Tenim English ivara. English ring ekak tikena ganna ona hari innala ne.
1: Ethena api
0: English ekak tikena ganna veida?
1: Oh, ithin Colombo 9 ne. Anith ekak api address ekak kiyana api poddan nikan honda tanakata killa kiyana mokadda wage neida? Nikan ehema samaraka. Boga
0: hari da. Papu da meme koda wage.
1: Restaurant?
0: Reside line. කොළඹ
1: කොළඹ
0: කොහෙද කොළඹ
1: බෝඩරේ බෝඩරේ
0: සමහර අයට එහෙම ගන්න සමහර තමන් ඉන්න තැන කියනවා
1: මට නම් මොකද්ද වගේ
0: අර පොස්ට් මොකක් හරි චේන් එකක් පැනගෙන ඇවිල්ලා තිබුණා නම් කොළඹෝ කියලා කෑල්ල එන ඇඩ්‍රස් එකක් මොකක් හරි නේද
1: ආසයි නම් මෙන්න තියනවා තැන කොළඹෝ 9 වල අනිත් එක මේක පටන් ගන්න විදිය මට හරි ආසයි ආරවින්ද මේක ස්ටාර්ට් කරන්නෙම රුපියල් මිලියන 45 ඉඳලා ඕගලන්ට ගන්න පුළුවන් රුපියල් මිලියන 45 ඉඳලා
0: මට කෙනෙක් කිව්වා හරිම ලස්සන මම දැක්කේ නෑ ඩිසයින්
1: ඕකේ
0: හරිම ලස්සනයි කියලා මේක ඩිසයින් වෙන විදිය
1: ආහා නයිස්
0: හරිද
1: ඕකේ
0: ඉතින් මේ කෙලිම මේන් රෝඩ් එකට ෆේස් කරලානේ හැදෙන්නේ
1: හ්ම් හ්ම් ඒ කියන්නේ කොළඹ ඉන්නේ කොළඹම
0: බේස්ලයින් රෝඩ් එකට වොකින් ඩිස්ටන්ස්
1: හා රයිට්
0: බේස්ලයින් එකේම නැති එකත් හොඳයි මේක හැමදෙස වාන මාලෝ ඉතලයි නැගේ හැමම නෙමෙයි
1: හරි ඕකේ
0: ටක් ටූට ඔඩක් හැයින් මේවා කරලා තියෙනවා පර්පස්ලි කරලා තියෙන්නේ එතකොට අප අර අවශ්‍ය කරන නිෂ්කලංක භාවය කියන එකත් මේ මේ කොළඹ ඉන්න මනුස්සයා නිෂ්කලංක භාවය කොළඹට ඕ මයි ගොඩ් මේ ප්‍රොජෙක්ට් එකට අත ගහන්න මේක ඉන්නේ නැත්තම් විකුණ ගන්න ඔය දැන් මේ ඔය දැන් 45 කීයද 5යි නේ 45 හදලා ඉවරලා 15 වෙන ලෙවල් එකට ආවහම කීයද කතා කරන්න කීයද මේක දැන්
1: ඒකනේ ඒකනේ
0: I don't believe this.
1: අනිත් එක ඔබට හිතනවා නම් අරගෙන rent එකට දෙනවානේ. කොළඹ වලනේ තියෙන්නේ.
0: සමහර අය හොයනවා. ඔය හරියි.
1: Foreigners ලා හැම හොයන්නේ.
0: හැම දෙයකටම access ලේසියිනේ. හැම දෙයකටම access ලේසියි. Highway එක ආවා, baseline දැම්මා, rent ගියා.
1: හරි ඒක අදම මේ plan එකට අත ගහන්න.
0: මොකද නම්බරේ?
1: මම නම්බර් එකක් දෙන්නම්.
0: ආ මේ නම්බරේ ටිකක් වෙනස් නේ.
1: වෙනස් වෙනස්.
0: මේ project එකට මේ project එකට special project එකක් නිසා වෙන special number එකකුත් ඒගොල්ලෝ අපිට එවලා තියෙනවා.
1: 0.71 0.77 0.77 0.77 0.77 කෝල් කරන ප්‍රයිම් ගෲප් එකට
0: තව නම්බර් එකක් තියෙනවා මේ මේකත් අන්තිමට ඔන්න මේක මේ නම්බරේ ලියා ගන්න මේ කතාවෙන් පස්සේ
1: හරි
0: ඔය දැන් එක ආයෝජන ක්‍රමයක් සමහරවිට ඉතින් මේකට ආයෝජනය කරගන්න මේ වෙලාවට ඒ සල්ලි නැත්තම් ඒ කියන්නේ අපි සීන් එකෙන් එළියේද අපිට කාන් දෙයක් නැහැ අපිට ජීුණු වෙන්න බෑ
1: අපි මොකද කියන්නේ
0: අපි ජීුණු වෙන්න ඕනේ නැහැ අපි අම් ඔබේ සල්ලි වලට අත තියන්න එපා මේ කාරණාව නොදැන.
1: හරි.
0: මේ දවස්වල තමයි ෆික්ස් ඩිපොසිට් වලට සල්ලි දාන නම් දාන තියෙන නියම කාලෙ.
1: ඕකේ.
0: ඒක තැන බලලා දාන්න. තැන කමර්ෂල් බැංකුව නම්බරේ 13/16 ගෙවනවා 111ක් දක්වා සුපිරි පොලියක්. ඒකත් පැනලා ගෙවනවා. ඒගොල්ලන්ගේ ඇප් සරහා මේ වැඩේ කරනවා නම් කොහොමද ඇප් එක හරහා සල්ලි දාලා හොඳම පොලිය මම ගන්න කියලා දැනගන්න 13/16 කමර්ෂල් බැංක උඩ කෝල් එකක් දෙන්න.
1: ඕකේ.
0: බැරණි ගයි.
1: මේ ඔයා ඔයා ඔයා දැකලා තියනා නේද බජාජ් ප්ලැටිනා බයික් එක මෙහෙම මෙහෙම දැකලා තියනා නේද?
0: හැඩකරු වැඩකරු.
1: ඩෙෆිනිට්ලි. දැකපු කෙනෙක් නම් ඔබ අපි මේ කියන ඒවා කොච්චර ඒ කියන්නේ මේ කියන කතා එකකවත් නිකන් ඔබට ප්‍රශ්න කරන්න තැනක් නෑ ඔබ මේ බයික් එක දැකලා තියෙනවා මොකද ඒ තරම් ලස්සන හරිම කියුට් බයික් එකක් හරිම ලස්සන බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ ඒකට සෙකන්ඩ් වෙන්නේ නැහැ මේකේ තියෙන පර්ෆෝමන්ස්. පළවෙනි දේ මේක තෙල් වලින් වැඩ කරන බයික් එකක්නේ. ඉතින් එතකොට අපි බලනවා තෙල් බැලුවොත් ඔන්න 400 ගණන් ඔන්න ඉතින් ආයි මතක් වෙනවා කේන්ති යනවා යුද්ධ මතක් වෙනවා. ආ එච්චර අවුල් ගන්න එපා. මොකද මේ බජාජ් ප්ලැටිනා එක 1 ලීටරයකින් කිලෝමීටර් 100කට වඩා දුවනවා.
0: හරියට හරි.
1: 100කට වඩා නේ? එතකොට අපි ගත්තොත් ඉතින් 1 කිලෝමීටරයක් දුවන්න රුපියල් 4ක වගේ වියදමක් තමයි ඔබට යන්නේ. ඒ නිසා මේ බයික් එක ගත්තු කෙනෙක් කවදාවත් නිකන් පොඩ්ඩක්වත් හිත අප්සෙට් වෙන්නේ නැහැ. අයියෝ මම මේ මෝටරයක් තියෙන තෙල් කරන මේ තෙල් ගහන බයික් එකක් ගත්තා කියලා කවුරුත් වරි වෙන්නේ නැහැ. මොකද මේක හොඳට තෙල් කරන නිසා. බජාජ් ප්ලැටිනා එක පිටිපස්සේ ඉන්නේ කවුද? අරින්දෝ දැන් බජාජ් ප්ලැටිනා එක යනවා පිටිපස්සේ.
0: කවුද?
1: කවුද?
0: කවුද? ඔක මේ කවුද දන්නේ නැති කෙනෙක් ඉන්නේ. ආ දන්නේ නැති කෙනෙක්. ඩේවිඩ් පීරිස් ඉන්නේ.
1: යා.
0: ඔබට ඩේවිඩ් පීරිස් මුණ ගැහිලා තියෙනවද?
1: ඇයි කිලෝමීටර් 20 20ට ඉන්නේ?
0: කිලෝමීටර් 20න් 20ට ඔබට ඩේවිඩ් පීරිස් මුණ ගැහෙනවා. ඔබ වැඩි අවධානය කියන්නේ නැති නිසා තමයි ඔබ දකින්න නැතුව ඇත්තේ.
1: අනිත් එක ඔබට අවශ්‍යතාවයක් ආවොත් නේ ඒකේ අවධානය යොමු
0: වෙන්නේ. අවශ්‍යතාවයක් ආවොත් තමයි අපි හොයන්නේ.
1: හොයන්නේ.
0: හොයන දේ තමයි හම්බෙන්නේ.
1: හරි.
0: ඒක නේද ඉස්සර කියන්නේ සොයන්නාට සම්භවේ. සොයන්නාට කිලෝමීටර් 20න් 20ට ඩේවිඩ් පීරිස් අල්වි මධ්‍යස්ථාන සේවා මධ්‍යස්ථාන සම්භවේ.
1: ස්පෙයාර් පාර්ට්ස් හැමදැනම සම්භවේ.
0: කොමද ඒ කියන්නේ ගත්ත දාන ඉඳලා ඔබට වාහනේ ඕනම රිපෙයාර් එකකදී ජෙනුයින් පාර්ට් එක දාලා වාහනේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එක ජීවිත කාලෙම වුණත් එහෙම නැත්නම් විකුණන දවසක් වෙනකන් වුණත් ඔබට පවත්වාගෙන යන ඕකෙම එල්ලිලා ඉන්නේ නැති වෙන්නේ. ඉතින් නේද මේ ප්ලැටිනගේ ඊළඟ අලුත් වර්ෂන් එක දවසක එනකොට ආයිත් ඒක ගන්න මේක විකුණලා දාන්න පුළුවන් ලස්සනට මේක තියාගෙන ඉන්න.
1: හරි ඔකේ.
0: මේකේ වටිනාම කැලල තමයි මේ වගේ කාලෙක. අපිට නිකන් පෙට්‍රල් ඩීසල් වල ගණන් අඩු වෙන බවක් නම් පේන්නේ නැහැ. නිකන් සාමාන්‍ය දෙනමෙන් කියන්නේ එහෙම එකක් නම් ඔය කිව්වට පේන්නේ නැහැ.
1: තාම නැහැනේ එහෙම එකක් හදාගන්න.
0: මොකද එහෙම එකක් කවුරුවත් කියන්නෙත් නැහනේ. කියන්නේ කියන්නේ කියන්නේ.
1: කිව්වොත් නේ අපිට ඉතින්.
0: ඒව කියන්න හදිස්සියක් නැහැ.
1: හැබැයි ඒ එහෙම අඩු වුණත් අඩු
0: වෙන්නේ නැහැ. තාම පොඩ්ඩක් ඉන්න පුළුවන්. මොකද මේ තාමත් මේ මේගොල්ලෝ මේ සාමෙත් නිකන් එහෙට්ට මෙහෙට්ට කරනවා නේද පුගවන් නිකන්. නිකන් බොරුවට නිකන් අර නිකන් නරි වාදම් එනවා එක පාට්ටම නිකන් අපිට ගැව්වොත් අපි ගානවා. අපි නිකන් ලෑස්ති අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ ඒ මේ ඉරානේ මේ මේ මේ මේ අපි මේ මෙතන මේ උත්සවෙත් තරන් ඉවරයි මේක ඉවරයි කියලා.
1: හැබැයි ඉරානේ එහෙම කියන්නේ ඇමරිකාව කියවනේ අපායක් කරනවා කියලා. ඕගොල්ලෝ මේ කඩ කරොත් මේ මොන හරි එකක් මේක අපායක් කරනවා.
0: What the hell කරනවද?
1: ආ ඉරානේ. ඒකට තමයි ඒගොල්ලෝ ප්‍රතිචාරය. ඉතින් කවුරුත් කාගේ ඊගෝ එක ඉස්සරහින් තියන මේ හැම එකටම වඩා නේ.
0: Ego is the enemy. මං ඉරානයට සහ ඇමරිකාවට මං මාවාදයක් දෙන්න කැමතියි.
1: English selling English.
0: You are the man behind the scene. And
1: we can't do anything about
0: anything
1: this
0: about this
1: war. Okay?
0: And this Hormuz South something. This Hormuz Strait.
1: Absolutely beautiful.
0: Absolutely beautiful. Name ne kiya ganno na.
1: Look around Hormuz.
0: And
1: absolutely beautiful.
0: ඇහුණාද? ඒකයි මේ කියන්නේ.
1: හරි.
0: Your ego is your enemy. So don't try to play with me. මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න. ඉවරයි.
1: Right. ඉතින් ඒ තෙල් ප්‍රශ්නේ.
0: යුද්ධෙත් ඉවරයි, වැඩෙත් ඉවරයි.
1: හැබැයි තෙල් ගැන worry වෙවි ඉන්න දෙයක් නැහැ. බජාජ් ප්ලැටිනා එකක් තියනවා නම් හොඳට තෙල් කරනවානේ. ප්‍රශ්නේ විසඳනවා.
0: මනුස්සයෝ තෙල් ගැව්වහම තමයි දුවන්නේ. තෙල් නැත්තම් ඉතින් දුවන්න හම්බෙන්නේ නැහැ. ඒක කොහොමාර කරලා ලීටරයක් කර ගෙන්න ගන්න.
1: ඇයිද කිව්වේ තෙල් තියනවා එහෙම තියනවා කියලා?
0: ඔබට මේ ලොට් ටොන් ගණන් ඕන ලීටරයි ඔබේ වැඩි ටොන්. ආණ්ඩුව මාකර කරලා ලීටරයක් ගෙන දෙනවා අපි ගාන බජාජ් ප්ලැටිනා කිලෝමීටර් 100ක් 100ක් වමාරක් එම ලස්සනට දුවා ගන්න පුළුවන් ලස්සන බයික් එක. ලස්සනයි ඉතින්. ගෙදරක අමතර වාහනේ විදිහට සමහර අය ඉස්සෙල්ලා තව පොඩි කාර් ගන්නවනේ. කාර් රස්සි කාර් ගන්න ඕනේ නැහැ. දාන දැනගුත් නැහනේ.
1: ඕ අන්න ඒකනේ.
0: බයිසිකලෙ මෙහෙම අයිනින්
1: රින්ග ගන්න පුළුවන්.
0: මම ඔයාලා තියා ගන්න පුළුවන් පොඩි ගරාජ් කෑල්ල ඇස්සේ.
1: හරි ඔකේ.
0: කාර් එකේ ඉඳලා බයිසිකලෙ ගේ තුර දාන්න පුළුවන්. රයිට්. අපි දැන් ඊයේ මේ
1: හරි.
0: අපි ඒ හොඳ පාඩමක් ඉගෙන ගත්තනේ. ඔයගොල්ලෝ අහගෙන හිටියද දන්නේ නැහැ.
1: පොල්තෙල් පාඩම.
0: පොල්තෙල් පාඩම මතක් කරගන්න ඕනේ.
1: හරි.
0: හොඳකින් නේ. රයිට්. අපි කතා කරා මේ අපි කවුරුත් මෙච්චර කාලෙකට දැනන් හිටපු නැති අපේ රටේ හරි ලොකුවට නිකන් පම්පෝරි නැති ලොකු සද්ද නැති ලොකුවට උත්සවය ගත්තේ නැති වුණාට වැඩේ ලොකුවටම කරපු පොල් තෙල් මෝල ගැන අපි දැනගත්තා.
1: අනිවාර්යයෙන්ම
0: තමයි සේන මිල්ස්.
1: සේන මිල්ස්
0: මොකද?
1: සේන මිල්ස්.
0: සේන මිල්ස්. සේන මිල්ස්. පිටරට අදටත් යවන පොල්තෙල් වලින් 70%ක් යවන්නේ සේනමේ.
1: වව්! මම ඒක අහන අහන සැරේට ක්ලැප් කරනවා සතුටින්.
0: 60 ගණන් වල පටන් ගත්තට පොලියට. තාමත් ඒගොල්ලෝ කියන්නේ අපි ඉතින් පොඩියට වැඩේ කරන් යනවා. මා මුණ ගැහුණාම කිව්වේ අපි සේනමේස් අපි පොඩියට වැඩේ කරන් යනවා. මං කව ඔයගොල්ලෝ පිටරට යවනවද? ඔව්. පිටරට යවන එක්ස්පෝර්ට්ස් වලින් තෙල් වලින් අපි 70%ක් විතර වගේ කරනවා.
1: તો අහන්න බෑ හොඳ පොඩි. මම ඊට නම් අහනවා.
0: මොකද්ද කියන්නේ? පොඩියට 70%ක් යවනවද පිටරට? මං උතර අනිත් පිරිසුන්ට යවන්න ඉතුරුලා තියෙන 30ද? එහෙම පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි. මම ඕගොල්ලන්ට අයි ඔච්චර මෙව්වා එක. අපි ඉතින් RBD කල්ලානේ යවන්නේ. තේරෙනවද?
1: හරි ඔකේ.
0: RBD. මේ RBD එකට අමුතු ජල බීතිකාවක් ඇති කරානේ සමාධිය ඇතුලේ. ඒක උනේ අය දන්නවද? අපි ඊයේ තුවා ගැන කීවා. මේ RBD RBD කියන ක්‍රමය විදි කීපයකට කරන්න පුළුවන්.
1: හරි.
0: Refined bleached
1: ඔයගෙනර කිමිකල් පාවිච්චි කරා.
0: මේ RBD හොඳ නෑ කියන්නේ.
1: හරි.
0: RBD කරන ක්‍රම දෙකයිනේ ලෝකේ තියෙන්නේ. එකක් කිමිකල්ස් පාවිච්චි කරලා රිෆයින් කරන පිරිසුදු කරන ක්‍රමය. ඒක හොඳ නෑ කියලා කියන්නේ ඉතින් ලොකු දැනුමක් තියෙන්න ඕනේ නෑ.
1: ඔව් කියනකොටම තේරෙනවනේ වචනේම
0: තියෙන. ඔල්තෙල් වලට කිමිකල් දාලා සුද්ධ කරනවා නම් ඉතින් ආයෙක අහන්න දෙයක් නෑ.
1: ඔව්.
0: හැබැයි වා දන්නවද වතුර නටවන්න ගින්දර දාන්නත් පුළුවන්. වතුර නටවන්න පීඩනය වැඩි කරලා කරන්නත් පුළුවන්. අහලා දෙනවා. පීඩන වෙනස් කරලා වතුර නටවන්නත් පුළුවන්. තාපය වැඩි කරන්නත් පුළුවන්. පීඩනෙනොත් ගිනි තියලා තාපය වැඩි කරන්නත් පුළුවන්. උෂ්ණත්වය වැඩි කරන්නත් පුළුවන්. ඒ වගේ RBD කරන ක්‍රම දෙකයි. එකක් කිමිකලි අනිත් එක ෆිසිකලි.
1: හරි.
0: ෆිසිකලි කරන එක යන්ත්‍රානුසාරයෙන් තමයි කරන්නේ. කිසිම දෙයක් දාන්නේ නැහැ. පීඩනය වැඩි කළා, එක්කල්ලා, මෙහෙක්කල්ලා, වැල් 3-4ක් හෙට මෙහෙට කරකෝලා.
1: හරි.
0: පෙරිලා කරලා එනකොට සුද්ධ බුද්ධ වෙලා ඉවරයි.
1: හරි ඔකේ.
0: හරි. RBD කියන දැන් මට මතක් වුණා. Refine R වලින් B කියලා කියන්නේ bleached.
1: හරි.
0: D අකුරෙන් කියන්නේ
1: දිස්නා.
0: දිස්නා මුණසිංහ.
1: D.
0: දිස්නා මුණසිංහ.
1: මොකද D
0: කියන්නේ? Deodorize.
1: Deodorize.
0: Deodorize. ඔබ මතක තියාගන්න ලෝකය අනුමත කරලා තමන්ගේ රටවල් වලට ගන්න පොල් තෙල් එක RBD නම් පමණයි. දැනන් හිටියද? දැනන් හිටියේ නැහැ. දැනන් හිටියා නම් ඉතින් RBD වලට ඔච්චරම රෙන්නේ
1: නැහැ.
0: RBD වලට පොඩ්ඩක් පස්ස ගහපේ වරදකුත් නැහැ. මොකද ගොඩක් අය මේ සෙල්ලම කිමිකලි කරන්න යනවා. ලාභ නිසා.
1: හා රයිට්.
0: මේක ෆිසිකලි කරන්න ගියාම වියදම වැඩි. මැෂිනරි වලට ඉනිෂියල් වියදම වැඩි. ඉනිෂියල් වියදම්
1: වැඩි. තේරෙනවනේ එක.
0: මැෂින් ගෙන්නන්න ගියාම.
1: යස්.
0: කිමිකල් ටිකක් එහෙම මෙහෙම කරලා කරන්න අඩුවට කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අය කිමිකලි ගියපු නිසා තමයි RBD එපා. RBD බයයි. අපිට හරි බයයි. අනේ RBD නම් අම්මෝ. ඔහොම මතයක් හැදුනා.
1: හරි.
0: දොස් කියන්න බෑ. එහෙම තමයි අපිට වැඩේ යහුනේ බාගෙට. සේන මිල්ස් එක තමයි මුලින්ම එවන් රිෆයින් කරන්න පුළුවන් කර්මාන්ත ශාලාවක් ලංකාවට ගෙනල්ලා මේ වැඩේ අපිට කරන්න පුළුවන් කියලා කිව්වා.
1: ඒ නියමයි.
0: ඒ නිසානේ ලෝකේ පුරා තියෙන රටවල් 60කට වැඩි ගානකට අද ඒගොල්ලන්ගේ පොල්තෙල් ටික ගන්න අපේ පොල්තෙල් එක්ස්පෝර්ට් එකෙන් 70%ක් සේන මිල්ස් එකට ගියේ කොහොමද?
1: ඒකනේ.
0: ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. මැච් එක ගහලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය පටන් ගත්ත තැන ඔතන තමයි.
1: හරි.
0: ඉතින් RBD තෙල් ටික එතනින් අරගෙන පුංචිද බිස්නස් එක පටන් අරන් අද හොඳ තැනක ඉන්න කම්පැනි ගොඩක් තියෙනවා. එකත් ඒගොල්ලන්ට සතුටක්.
1: ඔව් අනිවාර්යෙන්.
0: ඉතින් මේ හැමෝදම හැමෝටම කර කර හිටපු සේන මිල්ස් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකත් මෑතක ඉඳලා මාකට් එකට දානවා. කාගිල්ස් එකට ගිහින් බලන්න. ගුවර් ගියන් කොකෝ ෆ්‍රයි කියලා.
1: කොකෝ ෆ්‍රයි.
0: පොල් තෙල් එකක් ඇති. සුපිරි බාණ්ඩ.
1: හා ඔකේ කොකෝ ෆ්‍රයි.
0: අපි ඒ වෙනුවෙන් පොඩි ගීතයක් ගායන කරමු. යා යා යේ කොකෝ ජම්. මේ කොකෝ ෆ්‍රයි වලට උපහාරයක් පිස.
1: යා යා යේ.

0: ලීටරේට කට ඇතුළට බලන්න. අර ලීටරේ බෝතලේ කට ඇතුළට මේ තරම් ලොකු කට බා.
1: එන හරිනේ ඔන ෆෝන්ස් ගන්න සිංග එකට යන්න සිංග එකේ ෆෝන්ස් රේන්ජ් එකම තියනවා කියලාත් මතක තියාගන්න. අනිත් කාරණාව තමයි ඔබට ගෙවන්න පුළුවන්. ගෙවන්න පුළුවන් තමයි නේ. ගෙවාගෙන යන්න
0: පුළුවන්. ඔබට ගෙවන්න පුළුවන් නම් ගෙවන්න. ගෙවාගෙන යන්න පුළුවන්.
1: ගෙවාගෙන යන්න.
0: කොටස් වශයෙන්. ටෙලි නාට්‍යයක් වගේ ගෙවාගෙන යන්න තියෙනවා.
1: කැමති නම් මෙගා ඩ්‍රාම එකක් තෝරගන්න. ඒ විදිහට ගෙවාගෙන යන්න. කැමති නම් කෙටි මොකක් හරි.
0: ඔව්. ඩ්‍රාමා හරි කොටට හරි ඔබට පටපට ගාලා ගෙවන්න පුළුවන්. ඒ තමයි සිංගේක අපිට දීලා තියෙන අපිට ඕන හිතෙන ඕන දෙයක් ගන්න සිංගේක අපිට දීලා තියෙන ස්වර්ණමය අවස්ථාව. සිංග සිම්පල් පේ.
1: Right, then සිංගේකට ගිහිලා ෆෝන් එකක් විතරද අරගෙන එන්නේ? ඇයි බැලුවේ නැද්ද අලුත්ම ෆ්‍රිජ් එක? Digital inverter refrigerator. Right? ඒක ඇවිල්ලා මාර ගති ෆ්‍රිජ් එකක්. අපි සාමාන්‍ය ෆ්‍රිජ් එකක් ගන්නකොට අරවින්ද බලනවා ෆ්‍රිජ් එකේ ලුක් එක. මොකද ගෙදර සමරකයි සාලේ තියන්නේ.
0: කල්ලු වෙලා කල්ලු ගහලා වලම් පාටයි බිත්ති බිත්ති පාටයි පොළ මොනවද තින්නේ
1: ඒ අර ගම්මේ කිචන් එකක් හදලා තියෙනවා
0: ඒක ගිනි අරන් දත්තර කළු පාටද
1: හරි හරි අපි කිචන් එක ගන්න මේ කතාව අපි
0: ඉතින් ඕපන් පැන්ට්‍රීස් වල අපි දානකොට වෙනම කෑල්ලක් තියෙනවා ඉතින් ෆ්‍රිජ් එක ලස්සනට ඒක ඩිසයින් කළා
1: විදිහ
0: දැන් අපි ඔයගලන්ගේ උදේට වන්ද ගන්න නැත්නම් පෙන්නන්න තිබුණා
1: අනේ වැඩ එන්න වෙන්නේ නැහැ
0: අර වෙන්න නැහැ අපි එන්න කියන්නේ
1: නැහැ වෙන වෙන ගෙවල් වලනේ අපි යන්නේ
0: ඔව් ඒ වයිරින්ග කතර අපිට ගමන්නේ මේ වට ගෙන්නන්න නැහැ දවසක මට වාව ගෙන්නන්න පුළුවන්
1: තාම දානේ තාම අපි දැක්කනේ තියෙනවා
0: ඒ දාන දුන්න පිට තැනක දුන්නේ
1: මට ඉදර අරවින්ද
0: ඔයාලි බලු කපුඩු දානේද
1: ඇමරිකාවේ
0: ඉතින් ඔයා බලු කපුඩු දාන්නේ
1: නැහැ දානේ බො මොනවද නේ
0: අපි තේරම කට්ටි ඇවිල්ලා

0: ඉරානයේ ඇමරිකාවේ වෝ මොනාද මෙන්න වෝ
1: ආවෝ
0: ගියෝ ඉතින් මේ අහන් ෆ්‍රිජ් එක ලස්සනයි ඉතින් එහෙම තියෙනකොට ලස්සන ෆ්‍රිජ් එකක් වෙන්න තෝරන මේක 2 door ෆ්‍රිජ් එකක් ලීටර් 276ක සෑහෙන ඉඩකඩක් තියෙන තාක්ෂණයේ උපරිම පාවිච්චි කරලා තියෙන ඩිජිටල් ඉන්වර්ටර් එක ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඔබට 150ක විදුලියක් ඉතුරු කරගන්න පුළුවන්
1: සතුටුයි නේද
0: කවුද වෙන කොල්ලෙක් ඉන්නේ මෙහෙම කවුද නම
1: අර ගාල්ලේ
0: මල්ලි එල කොල්ලෙක් ඒ මල්ලි හොඳයි
1: ෂෝක් හරි කියුට් යාවේ
0: ඉතින් අද ගමේ රහට ෆ්‍රිජ් එක කන්න අයියා
1: හරි එතකොට සිංගයකට ගිහිල්ලා මේ ෆ්‍රිජ් එකත් ඔබට ගෙවන්න ගන්න පුළුවන්
0: මේකේ කොම්ප්‍රෙසර් එකට අවුරුදු 20ක වරන්ටියක් ලෝබ නැතුව සිංග එක දෙනවා 140 නේද
1: 100000 මං ගන්න හරියටම කියනවා මට මතක විදියට 142999යි මට මතක විදියට කොලේ බැලුවේවත් හරි එනයි කත් හරි
0: මතකේ තමුන්නාන්තේ වාරිකේ කියලා
1: හා
0: වාරිකේ අපිට නෑ එකපාරක වන්සල්ලි
1: වාරිකේ පුළුවන් 5950 ඉඳලා ගෙවාගෙන යන්න පුළුවන් වාරිකේ
0: වාරිකේ අඩුම එක 5950 ලොකු වාරිකේ වටන්නේ කෙටි කාලෙකින් ගෙවනවනන්නේ රයිට් අන්න ඔන්න එකක් දැන් හරි
1: මේ උගලන්ගේ වයිෆ් හම්බුන වෙලාවේ යාට මම දුන්නා මේ පැල්වත් අර බටර් තියෙනනේ පොඩි පොඩි කියුබ්ස් වගේ මම ඒවා තමයි දුන්නේ ට්‍රීට් කරා යාට මම බිස්කට් වගේ
0: දෙකක් තුනක් සාක්කු වල දාගෙන
1: නෑ නෑ එයා හැම කරේ නෑ
0: දැන් දාන්න හරි
1: නං ගියේ
0: සුපර්මාකට් ගියලා දාගත්තත් නෑ
1: මේ මොනවද මේ කුටු පැලි කුටු මංගා කී මේ බටර්
0: දැකලා නෑනේ
1: බටර් හරි නං ගියේ අපි අර බටර් තලිය මෙහෙම ගොඩක් මේ දැකලා තියෙන්නේ මෙහෙම කුටු නං හරි නං ගියේ කවදා
0: මටත් කඳුළු වෙනවා වයිෆ්ටත් කඳුළු
1: වෙනවා අනේ අක්කි ඔයා හැල්වත්ත බටර් මේක දැන් මේ අරවින්දයි හැමදාම ෂෝ එකෙත් කිය හරේ නංගි ඔය මිනිහා හිටියට අපිට බටර් කෑල්ලක්වත් ගෙනත් දෙන්න ඔය මිනිහා අනේ ඉතින් ඊට පස්සේ ඔයාගේ වැරදි
0: ටික අපි ඉතින් ලොකු අතු අල්ලන්නේ නැහැ
1: එයාමනේ කියනවා අනේ ඉතින් ඔය මනුස්සයව මම කසාද බැඳගත්තනේ නංගි ඒ බලන්නකෝ මට වෙච්ච වෙන්නේ උන්ට ඔයාගේ මට දැන් මොකද්දත්
0: වගේ දැන් බටර් ගැන නෙමෙයිද කතා
1: කරන්නේ ඒ අරවින්දයි යනි මේ මොනෝන මගේ රත්තරන් අරවින්දයි
0: ඔහොම ඔය විදිහටම ඔයාගේ මිනිහා කියන්නේ අපේ ගෑන මිනිස්සු නියමයිනේ ඔයාගේ මිනිහා ඔය ටික ඕමම කියනවා මන් දන්නේ අපේ වයිෆ් කගේ වෙනද දන්නේත් ඈ අනේ මා අයියේ මට වෙච්ච දේ අයියේ මං අයියේ අනේ මගේ අයියවා කියන දේ ඇහුවනම් අයියේ අද මම ඉන්නමයි ඔලු උස්සලා අම්මෝ මේ පරණ හතුරු අයියේ මේ ගෑනු වගේ ඉපදිලා තියෙන ඔන්නෝ වගේ මං ඉතින් හිත හදනවා හම්බුනාම
1: අනේ එහෙම කරන්න අරින්ද එහෙම කරන්න
0: මිනිහා බටර් දැකලා දෙනවා
1: එයා ඉතින් බටර් කියන්නේ පැල්වත්ත නාමයේ අපේ බටර් සන් නාමයයි කියන එකේ තමයි එයාගේ මේක තියෙනවා ඒ ගැන හොඳ නොලෙජ් එකක් තියෙනවා එයාට කොහොමුණත් මං අක්කිට පැල්වත්ත බටර් ගැන කියලා දුන්නා දැන් එයා කිව්වා කේක් හදන්න තව තව දේවල් හදන්න ගෙදර පාන් ගෙනාවොත් නංගි අපි ගන්නෙම පැල්වත්ත
0: බටර් එක කොටු කොටු විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ ලොකු බටර් එක
1: තියෙනවා
0: අපි ගන්නේ ලොකු එක තේරුණාද ඕගොල්ලෝ කොටු කොටු එක එක සාක්කුවේ දාගෙන යනවද කඩේට ගියාම පොඩියට තියෙන
1: හින්දා
0: නයා කන්නේ පැතුම් ඔය කරන්නේ නේද කල්ලි දිල ගන්න
1: හරි රහයි නේ හොඳට
0: රහයි අර පොඩි අර පොඩි කොටුවක් හොඳ අර හිල් හිල් තියෙන පාන් අච්චු පාන් රාත්තලක් දෙකට කපලා
1: උණුවට
0: හොඳට ගාලා සම්බෝල් ටිකක් හරි ගම්මිරිස් පොඩ්ඩක් හරි දාලා දුන්නා නම්
1: ලුණු මිරිස් දාලත් නියමයි ලුණු මිරිස් අපේ තා අම්මිස් ඉස්කෝලේ ගිනියන් හදලා
0: ලුණු මිරිස් බටරුයි
1: ඒවමයි කන්නේ
0: හරි දුෂ්කර ජීවිතයක්
1: ඒක ඒක තමයි අපේ සමහර ළමයි හැම් චීස්
0: කියන එක හැමදේම කියනවා
1: ඒක තමයි මං කියන්නේ ඒ වගේ නම් මං කියනවා අපි ඕඩර් කරගමුද අපි පාන් අපි ෂෙයා
0: කරමු
1: ෂී ෂී කියන එයාගේක මං
0: කරනවා ඇත්තට මං ඔයා අපේ ස්කෝම ඔයා අපි මිශ්‍ර පාසලක ඉඳලා ඔයා මම ඒ කාලේ ඉඳන් ගතරන් ඇත්තට මං ඔයාලා හැම් මෙහෙම ගණන් දෙනවා
1: අනේ මට ඔයාගේ එහෙමත් කරලා තිබුණොත් මට අද කොච්චර වචන අහගන්න වේද අනේ මගේ මේ ලුණු මිරිස් විබතුයි හොඳයි මට
0: පාන්
1: පාන් පාන්

0: මම ගෝෂා
1: මට පස්සේ බඳින්නේ මිනි හවුලවල් මට වැඩි හොඳට ඒ ජොබ් එක කරනවා
0: මට දෙන්නම් පේනවා හරි ඔකේ ඔකේ
1: අපි දෙන්නමකට ගහලා කරොත් ඉක්මනට කරගන්න පුළුවන් නේද ඒ මිනිහට වෙච්ච වැඩේමනේ මට උනේ ඒ මිනිහා කසාද බඳගත්ත මං රස්තාවට ගත්ත හරිනේ හරි
0: අපි ලංකා ටයිල්ස් ගැන කතා කරමු මේ කොකිවේ කීයේ කීයේ ටයිල් එකද මීටරේ මීටරේ එච්චර ලොකු ටයිල්ස් තේනවද
1: හලෝ දැන් මීටරේ මීටරේ ටයිල් තමයි අල්ලන්නේ මේ පොඩි කොටු අල්ලන්නේ නැහැ
0: දැන්
1: අයියෝ ලංකා ටයිල් එකට ගිහින් බාන්නකෝ
0: හා
1: ට්‍රෙන්ඩ් එකක් ඉගෙන ගන්නකෝ මොකද්ද මේ කාලේ තියෙන හොඳටම යන ඒගොල්ලෝ ගන්නවා ඩබල් ෆයර්ඩ් මොනාද මොනාද
0: මේවා තාක්ෂණය දාලා නේද
1: තාක්ෂණය දාලා
0: එතකොට කවදාවත් අර දාලා තියෙන මේක ඩිසයින් එක
1: වෙනස් වෙන්නේ නැහැ මැකෙන්නේ නැහැ අනිත් එක ඩිසයින් එක හරි ভাইබ්‍රන්ට් ඒ කියන්නේ හොඳට කලර් එක ඉස්මතු වෙලා පේන ගින්නට කරන්න පුළුවන් දේවල් අපි දියුණුවේ ගින්දර නිසා දන්නවද
0: යා ගින්දර හොයාගත්ත
1: එක නේ ඊට පස්සේ දියුණුවේ ගින්දර දීලා ඉතින් මේ ඩබල් ෆයර් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේ ටයිල් හදනවා මේ ඔරොත්තු දීමේ හැකියාව අතිශයින් ඉහළ ගිහලා තියෙනවා ලෝකේ පාවිච්චි කරන ටයිල් හදන්නේ මොන තාක්ෂණයේ මොන කෑල්ලද ඒ ඕන කෑල්ලක් ඒ ඕන කෑල්ලක් ලංකා ටයිල්ස් වල තියෙනවා පුතේ
0: රයිට් අපි ක්වොලිටි එක ගැන හැමදාම කතා කරනවා ලංකා ටයිල්ස් වල ඉතින් ඔය ඉදිකිරීම ක්ෂේත්‍රයේ සම්බන්ධ දීර්ඝ කාලීනව වැඩක් කරනවා නම් ටයිල් එක ලංකා ටයිල්ස් ඇලුමිනියම් එක ඇලුමැක්ස්
1: ඇලුමිනියම් නේ
0: ඇලුමැක්ස් ඒව කරලා ඒව කරන්න නේ එතනදි කවදාවත්
1: මේ ළඟදී ෂෝරූම් එකට විසිට් එකක් දැම්මේ නැහනේ සාමාන්‍යයෙන් අපි නිකන් යනින් එනින් ගමන් ඔය කෑම කන්න හරි මේ රෙස්ටොරන්ට්ස් කැෆේස් ඒවට මේවට ගියාට අපි ඉතින් නිකන් ඉන්නකොට මේ ඇලුමෙක් ෂෝරූම් එකකට ගිහලා බලන්න හිතෙන්නේ නැහනේ
0: ඒව කරන්නේ නැහනේ
1: ජොලියට ගිහින් බලන්න
0: හරි
1: ඒගොල්ලෝ ආයි මේ සර් මොනාද බැලුවේ මම බලන්න ආසයි හිතුණා කියන්නේ ඒගොල්ලෝ හරි ආසයි එතකොට හරි මාසයි සර් එන්න එන්න අපේ තියෙන ප්‍රොඩක්ට්ස් පෙන්වන්න සමහර ඒවා මට එහෙම පත්තු වෙලා තියෙනවා කිසිම දෙයක් හදන්න අදහසක් නැහැ ඇලුමෙක්ස් එකට ගිහලා පොඩ්ඩක් රවුමක් දාලා බලනකොට මට හිතෙනවා අනේ අපේ ගෙදර අර අතන තියෙන ජනේලෙ වෙනුවට මෙන්න මේ වගේ නිකන් ලස්සන ස්ලයිඩින් පාරක් දාගන්න තිබ්බනම් එන ඉඩක් පේනවා නේද
0: ආ අදහස් එනවා නේ
1: ඔව් ලීවලින් කරන්න තියක් කරන්න හිතන්නවත් බැරි වැඩ ඕන එකක් කරන්න පුළුවන් ඇලුමිනියම් වලින් අනිත් එක මේ ඇලුමිනියම් එක කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට ප්ලෑන් කරලා හදපු එකක් ඒක ඇලුමිනියම් එකත් ඉන්ජිනියර් කරලා
0: තියෙනවා
1: නිකම්ම මේ ඇලුමිනියම් ටිකක් අරන්
0: කුට්ටියක්
1: කරන් තිබ්බලු. කුට්ටියක් කරන් එහෙම් මෙන් කළ මෙච්චර දාලා තලලා දිග අරලා ගත්තා නෙමෙයි. ඒක ඉන්ජිනියර් කරනවා. ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන්න ඕනේ. මොකද ඇලුමිනියම් වලින් අපි අහස උසට ස්ට්‍රක්චර්ස් හදද්දී අපි මාර විදිහට විශ්වාස කරන්න පුළුවන් වෙනවනේ මේ ප්‍රොඩක්ට් එක. සෙල්ලමද තට්ටු 40 පණේ බිල්ඩින් හදනවා කියන්නේ.
0: ඒක නේද?
1: ඔය බලන්නකො මුළු බිල්ඩින්ම වැහිලා තියෙන ඇලුමිනියම් ප්‍රොෆයිල් වලින්. ඒවටනේ වීදුරුයි කළා තියෙන්නේ. ඒවනිකම් පතෝල මෙහි වගේ හදලා හරියන්නේ. ඉතින් සෙල්ලම් කරන්න එපා ඒ වගේ ප්‍රොඩක්ට්ස් එක. මේ ඔබේ නමත් එක්ක ඔබ කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක් නම් ඔබ සෙල්ලම් කරන්නේ ඔබේ කීර්ති නාමය එක්ක.
0: අනිවාර්යයෙන්.
1: කීර්ති නාමය අහලා තිනවද?
0: කීර්ති. පැස්කෝල්.
1: කීර්ති පැස්කෝල් ගැන අහලාද කීර්ති නාමය කියලා අහලා නැහැ?
0: අහලා තිනා.
1: නමුත් එහෙම ගන්නෑ නේද? කීර්ති නාමය.
0: කොහොමද කියන්නේ?
1: කීර්ති නාමය මතවණ කරගෙන ඉන්නේ. කීර්ති නාමය. කීර්ති කියලා ගැලත් වෙනවා වගේ නාමය.
0: විස්තා සුභම්ය කීර්ති මොනදින්?
1: මගේ තියෙන කීර්තිමත්
0: රයිට් එහෙනම් හරිනේ ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එකම තියෙනවා ඇලුමෙක්ස් ගාව
1: අහුලන්න දෙයක් නැහැ එතනින් කෑලි 10ක් කරන් තව කෑලි දෙකක් හොයන්න වෙන කොහොත් යන්න ඕනේ නැහැ කෑලි 12ම තියෙනවා එතන එහෙමයි වැඩේ
0: හරි ඔකේ
1: සම්පූර්ණම සොලියුෂන් එකක් එහෙමනේ අපිට ඕනි අපිට මේ තැන් තැන් වල ගාටන් වෙලාවක් තියෙනවද
0: නැහනේ අනේද කියන්නේ
1: අරත් එක වග කියන වොරන්ටි එකක් දෙන ගැරන්ටියක් දෙන මිනිහකින් ඕනේ බාණ්ඩයක් ගන්න ඇලුමෙක්ස් එකට යන්න.
0: දැන් බාසුන් නැහැ කෙනෙක් එහෙම මාත් එක්ක වැඩ කරනවා නම් ලේසි වෙන්නේ නැහැ. මොකද මම ටයිල් ගැන දන්නවා, ඇලුමිනියම් ගැන දන්නවා. ඒ විතරක් නෙමෙයි. කවුරුරි බාසුන් නැහැ කෙනෙක් මට කිව්වොත් මේ ස්ට්‍රිප් සීලීම ගහන්න ඕවා පාවිච්චි කරන්න ඕනි ලී කියලා.
1: එදාටම බාසුන් නැහැ කන පැලෙන්නේ.
0: එදාට තමයි මගෙන් අහගන්නේ මොකද බාසුන් නැහැ හදලෙයි. හැබැයි ඊට පස්සේ එන ප්‍රශ්න වලට මුණ දෙන්න ඕනි කවුද? ඔයා ධර්වින්ද?
1: මමද?
0: මමනි.
1: ආ ඒක.
0: අපේ ගෙදර.
1: මම මේ බයිමුණා මමද?
0: හරි ළමයි මට දැන් කියන්න ලී වලින් ස්ට්‍රිප් සීලිමක් ගැහුවම තියෙන ප්‍රශ්න අරවින්ද
1: පණුව කනවා
0: පණුව නෙමෙයි දත්නි පණුව කන්නේ වේ
1: වේ යෝ කන
0: ගුල්ලෝ කන
1: ගුල්ලෝ ගහන
0: බැස්සම තෙත ලී වලට මොකද වෙන්නේ තෙත
1: මොකද වෙන්නේ තෙත මොකද්ද
0: උරනවා
1: තෙත උරනවා
0: තෙත උරනවා එතකොට ලී වල මොකද්ද වෙන්නේ ලී මොනවාද වෙන්නේ
1: ආයි ගුල්ලෝ කනවා
0: ආයි ගුල්ලෝ කනවා නෙමෙයි එතකොට

0: මොකද වෙන්න ඇත්ත?
1: මගෙන් දහන්න.
0: ටීචාරවල මම.
1: පුස්කනව.
0: පුස්කනව.
1: තිරනම.
0: දැන් ළමයා මම.
1: ඇද ගහනවා.
0: එතකොට ටීචර්
1: ඇඹරෙනවා. ඔන්න ඔය වගේ. Tamanta පටන් ගත්ත කිවර කරගන්න බැරුණා මෙන්නේ ඇඹරෙනවා. නෝන්ඩි වෙනවා. දැන් මේ ලී දැන් ඒක ගැන මේ කියන්නේ. ඔව් දැන් මේ කියන්නේ ඔයා ගැන.
0: ඒ විතරක් නෙමෙයි ඕනට වඩා රස්නේ ආවමත් ලී වලට ප්‍රශ්න තියෙනවා. ඒක ඔබ දන්නවනේ ඇද ගහනවා.
1: ඉතින් අපේ රටේදී දන්නවනේ. දැන් බලන්න මේ වහින වැහිලි. එයාse එල්නිනෝලු.
0: වහිනවා.
1: මේ එල්නිනෝ එක අපිට පොඩ්ඩක් පොඩි සහනයක් ඇතුළත තමයි අපිට බලපානවා. පොඩි සහනයක් තියෙ කියලායි කියන්නේ. අපි දැන් මුහුදෙන් වටවෙච්ච අපි දූපතක්නේ. මේ මුහුදේ බලපෑම අපිට තියෙනවා. අපේ වර්ෂාවට සම්පූර්ණයෙන්ම වගේ වග කියන්නේ ඉතින් මහා මුහුද තමයි.
0: අනේ thank you.
1: ඉතින් මේ බලන් බලන් බලන් බලන් ඉතින් මේකයි වෙලා දෙන පැසිෆික් සාගරය කියන්නේ පිස්සුවක් මහ විශාල සාගරයක්. මේ පැසිෆික් සාගරයේ ඒක පරිමාව අපිට ෆැදම් කරගන්න. ඒ කියන්නේ අපිට විශ්ය කරගන්න බෑ. ඒ තරම් ලොකුයි පැසිෆික් සාගරය. ඒකේ මේ
0: පෘථිවිම
1: ඒවා අපිට අංශක දෙකක් තුනක් නේද?
0: ඔව්.
1: 1/2ක උෂ්ණත්ව වෙනසක් කියන්නේ අම්මෝ. ඒ හිතන්නවත් බෑ. ඒ තරම් වතුර ප්‍රවාහයක්. ඉතින් මම මේ කියන්නේ අපේ කාලගුණ தත්ත හරිම අමුතුයි. පායන්න ගත්තා මේ මුකුත් නැහැ. ඔයා කියන්නේ මිරිස් පෑට වේලෙනවා. ඒ තරම් රසනේ.
0: ඇඳුම් වේලන්න අරන් යනකොට
1: ඔව්.
0: මේ වේලිලා ඉවරයි.
1: වලට දානකොට වේලිලා. ඒ තරම් රසනේ සමහර කාලවලට. ඉතින් ලීවලට ඔච්චර ඔරොත්තු දෙන්න අමාරුයි. ඒ ASCII ඔබ ලීවලට හොඳ ලී කියලා බාල ලීවලට අහුනොත් එහෙම ඒක ඉතින් කතා කරලා තේරුමකුත් නැති කතාවක්. Out of the question. කතා ගන්න දෙයක් නැහැ.
0: ඒ නිසා අපි ඔයගලන්ට හොඳම solution එක දෙනවා මේ ලී ආදේශකයක්.
1: ලී වලට ආපු wood substitute එකක්. මොකද්ද අපි කියන්නේ මිස්?
0: Wood substitute එකක්.
1: ආයි කියමු.
0: ආයි කියන්නේ.
1: ආයි වරදින කම්ම කියමු.
0: Wood substitute එකක්.
1: ආයි කියන්නේ නැහැ.
0: colorup.lk.com site එකට යන්න ඔබ ආස ලී වර්ගය මොකද්ද?
1: කොස්.
0: මහෝගනි.
1: තේක.
0: බුරුම
1: තේක.
0: තියෙනවා. ඒ පාට ඒ වෛරම ඒ ලස්සන ඔගලගේ ස්ට්‍රිප් සීලින් එකට ගන්න පුළුවන් කලර් අප් වලින්. කෝල් කරන්නත් නම්බර් එකක් දෙන්නම්. වීකෙන්ඩ් එකේ මොන හරි වැඩක් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් කලර් අප් එකට කෝල් එකක් දෙන්න 0115 748 738 කියන නම්බර් එකට. බජාජ් ත්‍රිවිල් එක හරි ලස්සනයි නේ. බජාජ් ත්‍රිවිල් එක හරිම ගතියනේ. ඒ කියන්නේ
1: දැන් බජාජ් ත්‍රිවිල් එක අපි ගොඩක් දේවල් කියලා තියෙනවා. දැන් ඉතින් මේ ඒක ගන්න තමයි තියෙන්නේ.
0: ඔව් විස්තර ඒක ලස්සන ගැන කියලා තියෙනවා. ඒකේ තියෙන තාක්ෂණය ගැන කියලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් කෙරෙන වැඩ ටික නිකම්ම ගෙදර තියාගෙන ඉන්නව නෙමෙයි බජාජ්.
1: අපි කියවනේ දෙක එන්ජින් එක මාර පවර්ෆුල් මේ අලුතෙන් ආපු එන්ජින්.
0: 236 cc එන්ජිමක් තියෙන්නේ.
1: තේ එන්ජින් එක ලොකු වෙනකොට තෙන් බලන්න ඔය ලොකු වාහන බලන්න.
0: හරි ඔකේ.
1: වෙන්න පවර් නේ ලොකු එන්ජින් එනකොට.
0: හොඳ බර දාලා හොන්දට යන්න පුළුවන් එතකොට.
1: ඔය දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ කවුරුවත් හිතුවේ නැහැනේ මේ ත්‍රිවිල් එක එන්ජින් එක ලොකු කරන්න ඕනේ කියලා. ඒත් බජාජ් ඔන්න ඒකත් හිතුවා. ඒකත් හිතුවා.
0: ඒක හිතුවා විතරක් නෙමෙයි ඒක කළා.
1: ඒක කළා. හිතුවා කළා.
0: Yes.
1: ගොඩක් අය හිතුවා. හිතුවා.
0: කාම
1: හිතුවා. කළාද? කළේ නෑ. අපිත් ගොඩක් කැවෙන් ඉතින් හිතුවා තමයි කළේ නෑ.
0: හරි.
1: නමුත් බජාජ් හිතුවා බජාජ් කළා. 4 ස්ට්‍රෝක් කරන්න හිතුවා කළා. 4 වැල්ව් කළා. throttle response එක හොඳයි. කළා.
0: කළා. ඉන්ටීරියර් ලස්සනයි.
1: ඉන්ටීරියර් ලස්සන කරන්න හිතුවා කළා.
0: රේඩියෝ එක හයි කරන්න හිතුවා කළා.
1: රේඩියෝ එක හයි කළා මේවනවා. කළා. digital meter කළා. කළා.
0: කළා.
1: රිවර්ස් එක හැන්ඩල් එකට දුන්නා කළා
0: කළා කළා
1: හොඳටම කළා. ඉතින් මේ ඒ ත්‍රිවිල් එක ගන්න ඕනේ.
0: හරි ඔකේ.
1: ගන්නකොට ඒ ත්‍රිවිල් එකට සිහිනයක් තියෙනවා දෙකක් ගන්න. ආසද එකක් ගන්න.
0: ඔව් අනිවාර්යයෙන්ම.
1: ලස්සන අමුතු බේජ් කලර් එකක් තියෙනවා එතුලේ.
0: Yes.
1: මම දන්නේ ඔක්කොම බේජ් කලර්ද කියලා.
0: ලස්සන ලස්සන
1: කලර්. ඔක්කොම බේජ් පාට ආවත් ලස්සනයි කියලා මට හිතුණා. ස්පීකර්ස් කළා. හොඳ ස්පීකර්ස් දෙයක් තියෙනවා.
0: හරි ඔකේ.
1: ඔක්කොම කළා.
0: දැන් ඔබට තියෙන්නේ
1: දොරවල් දෙකක් කළා. දකුණු පැත්තක නම් මං හිතන්නේ ලොක් කළාම
0: තියන්න ඕනේ. සදා ලොක් එක.
1: ඔව්. අපිට ආරින්න පුළුවන් ඕන නම්.
0: හා ඔකේ.
1: ඉතින් දොරවලුත් තියෙනවා. ඔහොම ගිහිල්ලා වීදුරුත් ඇවිල්ලා ජනෙලුත් ඇවිල්ලා මේවත් ඇවිල්ලා ඒසීත් ඇවිල්ලා
0: රෝදිකුත් ඇවිල්ලා
1: නැත්නම් ෆෝ වීල් වල අයියෝ.
0: ඔබව දියුණු කරන වාහනේ තමයි බජාජ් ත්‍රී වීල් එක කියලා කියන්නේ. ඒ නිසා මොකක් හරි ත්‍රී වීල් එකක් ඒක අවුට්. දැන් ගන්න ඕනේ බජාජ් ත්‍රී වීල් එකක්.
1: අපි ඉතින් ඊයේ කතා කරා ලෝකේ රටවල් 50කට තේ යවන ජෝර්ජ් ස්ටුවර්ට්ස් ගැන කතා කරා.
0: Yes.
1: අපි චීන තේ හොයාගත්ත විදිය ගැන අපි
0: කතා කළා.
1: කතා කළා. දැන් ඒක ඔක්කොම හොඳයි. දැන් අපිට චීන තේ හොයාගත්ත විදියයි ඒ රටවල් මොනවද කියේ ඒව නෙමෙයි. අපි දැන් තේ එකක් හදාගන්න විදිය තමයි අපිට වැදගත්. රටවල් 50කට යවන විදිය ජෝර්ජ් ස්ටුවර්ට්ස් හොයලා ඒක හරි. ජෝර්ජ් ස්ටුවර්ට්ස් ලගේ වෙන ෆ්ලැග්ෂිප් බ්‍රෑන්ඩ් එක තමයි රෝසා කහට.
0: රෝසා කහට.
1: මම ආසයි ගොලන්ගේ කොන්ෆිඩන්ස් එක.
0: ඒගොල්ල
1: කියනවා රෝස කහට අරගෙන වතුර නටවලා තේකොළ ටිකට උණු වතුර දාලා විනාඩි හරියටම දෙකක් තියලා මිනිහෙක් බිව්වෝතින්.
0: ඕකේ.
1: මම මේ කියන්නේ කටවල් තොල් ඇලෙන්න සීනි දාලා තේබුණ මිනිස්සු ගැන නම් නෙවෙයි. ඒගොල්ලෝ ගැන අපි කතා කරන්නේ.
0: ඒගොල්ලෝ
1: තේබොන්නේ නැහැ. ඒගොල්ලෝ වුණේ සීනි.
0: නිකන් වතුරට සීනි දිය කරන් බිව්වා.
1: සීනි බොන්නේ. ගවුලන්නේ. අපි ගොලන්නේ. ඕගොල්ලන්ගේ සල්ලි වේදන් කරලා බොන්න සීනි. අපිට එපා කියන්න බෑනේ. තේබොන මිනිස්සු ඉන්නවා. තේකේ රහ බලන මිනිස්සු ඉන්නවා. එක කහටක විදිහට බොන්න ආස මිනිස්සු ඉන්නවා. එතන තේකේ රස දැනෙනවා.
0: හරි ඕකේ.
1: සීනි කැටයක් දාගෙන බොන්න පුළුවන්. තාමත් තේකේ රස දැනෙනවා. මං කියනනම් අයි මං රෝසා කහට කට්ටියට කැමති උනේ. ඒගොල්ලෝ මට කියනවා.
0: හා.
1: විනාඩි දෙකක් තැම්බෙන්න ඇරලා මේ තේක පෙරලා බිව්වෝතින්. ආය. වෙන තේ බොන්නේ නැහැ කියලා කිව්වා. මං අල ඔච්චර ෂුවර්ද කියලා.
0: හරි.
1: ෂුවර් කිව්වා.
0: වචනේ.
1: බලන්න එක ඇත්තද කියලා. දැන් මං දන්නවා. තේකොළ තියෙන රාක්කෙට ගියාම දෙලෝරක් තියෙනවා තියෙන තේකොළ જાති ටිකද
0: ඔව්
1: අප්පා මොකද්ද ගන්නෙ ඔබ රෝසා කහට අරගෙනම නැද්ද බාගෙවිට අරන් ඇති සෙට් උනාද තාම සෙට් උන්නේ නැහැ මම දන්නවා හේතුව
0: හ්ම්
1: හ්ම් ඇයිද උණු වතුර දැම්මම තේකොළ දැම්ම උණු වතුර දැම්ම දාපු ගම එක ගැව්වා
0: එච්චරනේ
1: තැම්බෙන්න වෙලාවක් නැහැ නේ පුතා
0: ආ ඒකනේ
1: මේක වහලා විනාඩි දෙකක් තැම්බෙන්න තියන ඒ සමහර දේවල් වලට ඉවසන්න ඕනේ
0: හ්ම් හ්ම් 2 minutes.
1: තේනවද?
0: හරි ඔකේ.
1: සමහර පොඩි දේවල් වලට පොඩක් ඉවසන්න ඕන. පදමට වෙලාව ගන්න ඕනේ. පදමට වෙලාව ගන්න.
0: ෂුවර් ෂුවර්.
1: විනාඩි දෙකක් තියන්න. මොකද්ද ඔය හදි?
0: ඒකනේ.
1: ඔච්චර හදිස්සියේ නම් තේ හදාද ඉන්නේ මේ වෙලේ කරන්නේ.
0: ඒක නිකන් වතුර ටිකක් බීලා යන්නකෝ ඔය
1: හදිස්සියට. හදිස්සියට තේ වට නටවන්න.
0: මේ වීකෙන්ඩ් එකේ අපි කරලා බලමුද සඳර කතා කරමුද මේකේ තියෙන මේ රෝස කහටකේ තියෙන ඒ රස ගැන අපි සඳර කතා කරමුද
1: ඉතින් මේකේ සුවඳ තේවල තියෙනවනේ හරියට තැම්බුණොත් ඒකොලේ පුදුම සුවඳයිනේ
0: මා ආසයි සුවඳ
1: පාට ලස්සනයිනේ
0: හරි
1: රහ නියමයිනේ ඒ තේකොළ තියෙන ටැන්ජි ෆීල් එකනේ ඔය දැන්
0: හොයන්නේ
1: දිව හොයන්නේ ඒක
0: ඒක
1: ඔබ දෙන්නේ සීනිනේ දැන් මේක චුට්ටක් වෙනස් කරලා බලන්න මේගොල්ලෝ මේ සීන් එකේ කිව්වේ විනාඩි දෙකක් තේකොළ ටික රෝස කහටකේ තේකොළ ටික තැම්බෙන්න තියලා බීපු මිනිහෙක් ආයි වෙන තේ එකක් බොන්න යන්නේ නැහැ කියලා කිව්වනේ මට.
0: හරි දැන් උණු වතුරට දාලා තියන්න. අපි විනාඩි දෙකකින් කතා කරමු.
1: විනාඩි දෙක අපි යනවනේ. මොකද ඔය කෙන්දරි ගන්න?
0: විනාඩි දෙක යවන්න.
1: විනාඩි දෙක යවන්න නේද අපි ගෙදර යන්න.
0: මතක තියාගන්න විනාඩි දෙකයි හරිද?
1: එහෙනම් අපි ගියා. හරිද?
0: හරි ඔකේ.
1: හරිද?
0: හරිද?
1: එනවා වෙනනම් මේ සඳ අම්මෙමු. සුබ සත්‍යන්තයක් වේවා. මම අරවින්ද.
0: මම ආශරයා.

0: තවත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-732-1000 NIB the City University the place to be
1: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
4: David Pieris Motor Company Private Limited with
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීලවිකාශ
7: සුබ දවසක්
8: අලුත් වෙලා
9: පහසු වෙලා
10: ඇයි වැඩි වෙලා
11: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
12: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch Rating A-LKA Outlook ස්ටේබල් ලියාපදිංචි මුල්‍ය සමාගමකි
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
17: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 hada weda karya David Pieris Motor Company Private Limited with him

අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩෙක් නෙති.

0: ආර්.පී.ටී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්, රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
11: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
12: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7878 WhatsApp කරන්න.
13: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-8444-9797 කොන්දේසි සහිතයි.

0: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
1: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV
2: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට.
5: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
6: සියත දිවයින පුරා

0: था टॉप स्टोरी।
1: ඩෙංගු රෝගීන් 44,000ක්ම වයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 44,000ක්ම වා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දින දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 44,480ක්. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම ගණන 24,036ක්. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 28ක් වාර්තා වුණා. ඩෙංගු මර්ධන සතියේ පස්වන දිනයාතයි. දැන් විදෙස් පෝතක්. ලෙබනනයේ සටන් විරාමය වෙනුවෙන් කැපවී සිටින බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති ලෙචෙල් ලයිටර් මේ බව සඳහන් කළේ සිය එක්ස්කිනමෝස්සේ සටහනක් තබමින්. මේ අතර පොරතල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මෙවන විට බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.52ක් දක්වා පහත ගොස් තිබෙනවා. බොරතල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 75.63ක් ලෙසයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 832 1000 NIBM The City University, the place to be.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook ඔන සමග 5G Revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
4: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා හීරෝ අලබි නියෝජිතයන් විදින්න.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
0: 98.2 98.3

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: තිස්ස.

පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555 6.47ට වට්ස්ඇප් කරන්න.

0: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න ස්වර්ණමහල් කාලසා මහරගම ශාඛාවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනවලදී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
1: අයියා මට ඇපල් මලක් දෙන්න
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
1: අයියා මට මල් ගොඩක් දීලා
2: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
1: H15 පිස්සුවක්ම තමයි
3: යනවා හලෝ යන්න තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ
4: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි ඔබ සමාජයෙන් කොන් වේවි ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනේ. කැලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට් නේ 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවනේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැද්දගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න වොරන්ටියට නම් ඇනෙනවා අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011 2017,000 කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා
7: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න ටිකට්ස් 0.7.476.700 මාධ්‍ය ශක්තිය සියත ටීවී සියත FM කිස් FM

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
1: අපේ ජීවිතේ වීරයා.
2: තාත්තගේ වීරත්වය කියන එක මං හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වෙන් පිරි කතාවක්.
3: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
7: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
8: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ. අපි දැම්ම කතා කරන්නේ 0.771 47 47 47 47. බලන් ඉන්න එපා, මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
9: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
10: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
9: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
10: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
9: ඒකනේ එහෙම කරලත් නේද.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: හෙට උදේ 8ට
13: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
14: අනේ සර්, බස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
13: ඉතින් මිනිස්සුන් මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
14: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
13: ඈ?
15: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
16: 0.2 0.4

0: क्या था टॉप स्टोरी।
1: ප්‍රදේශ දෙකකට ජල කප්පාදුවක්. මහර සහ ගම්පහ ප්‍රාදේශ සභා බල ප්‍රදේශවලට අද සහ හෙට ජල සැපයුමක් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. පෙරවරු වටේ සිට පැය කිහිපයක් ජල සැපයුමක් හිටවන බවයි මණ්ඩලය සඳහන් කළේ. කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල වූ ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදු වූ හදිසි බිඳවැටීමක් මෙම තත්වයට හේතුවයි. දැන් විදෙස් පොතක්. නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන්තොටුපළට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ නියාමිහි පිහිටි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළටයි. නයිජර් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මියගිය පිරිසට ප්‍රහාරකයන් 22 දෙනෙකු, සොල්දාදුවන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් 2 දෙනෙකු අයත් බවයි. මාස පහක් තුළ නයිජර් ගුවන්තොටුපළට එල්ල වූ දෙවන ප්‍රහාරයද මෙය වනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ වෙනකොට මරණ 27යි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතු පැහැ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
3: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ තරදි.
4: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න සොන්නමහල් කැලසා මහරිකම ශාකාවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනවලදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒවගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.

ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000 NIB the City University, the place to be.

0: එකමයි වසරයි 0714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: සියත පොකට් මනි. අනුග්‍රහය.
2: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සියත දිවයින පුරා

0: Nunna da sudu kotigena e Disney.
1: Danen Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නම

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්ල සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ educational tour එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්නන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
10: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේ

0: රෙකෝඩ් කරලා 071555 6047ට වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 07.476.0700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 තහා NIBM The City University, the place to be.
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසී ප්‍රමුඛයා.
1: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
2: නෑ. ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි, බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ.
3: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
2: ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
3: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
2: ඒකනේ. එහෙම කරලත් නේද.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
5: 98.2 98.4 සියතා

0: ලක්ෂදිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් ගණනාවකට ඔප්පු සකස ඇති බවට විමර්ශනවලදී සැක කළ හැකි කරුණු අනාවරණය වී ඇති බවයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඉරානය සහ ඇමරිකාව අතර අද ස්විස්ටර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලඟු කර තිබෙනවා. ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ හේතුවක් නොදන්වා සාකච්ඡා කල් දැමූ බවයි. සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට තවදුරටත් සූදානම් බව බන්ස්ටෝක් නිකේතනයේ සඳහා තවදුරටත් වෙන් කර ඇති බවද ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අමෙරිකා ප්‍රකාශ කළේ සිය ප්‍රධාන නියෝජිතයා වන උපජනාධිපති ජෙඩි වැන් සාකච්ඡාවට සහභාගී නොවන බවයි.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: किया था। टॉप स्टोरी।
1: ව්‍යාජ නිල මුද්‍රා සැකසූ තුන්දෙනෙක් රිමාන්ඩ්. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සහ රාජ්‍ය ආයතනවල නිල මුද්‍රා කූට ලෙස සකස් කර සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරන් තුන්දෙනෙකු ජූලි මාස 3වනදා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුවේ පළමු සැකකරුගේ නිවස පරීක්ෂා කළ බවයි. එහි තිබී මහේස්ත්‍රාත් වෙනුවෙන් රෙජිස්ට්‍රාර් කොළඹ ලෙස සකසන ලද අධිකරණයේ නිල මුද්‍රාවක් සුවකත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. ඊට අමතරව ව්‍යාජ ලෙස සකස් කළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නොතාරිස්වරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, මහනගර සභා හා ප්‍රාදේශීය සභා නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතනවල නිල මුද්‍රා සුවගැනුණා. දෙවන හා තුන්වන සැකකරුවන් විසින් දෙල්කඳ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තැන්පත් කර ඇති ඉඩම් මුල්ලොප්පු සොරාගෙන පළමු සැකකරුට රුපියල් ලක්ෂයකට අධික මුදලකට අලෙවි කර ඇති බවට අනාවරණ වුණේ විමර්ශනවලදී.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරනවා.
2: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
3: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
5: පුළුවන් නම් මේ බලාසභාවේ තියලා බලන්න කියන්න කොට.
6: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
7: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12
8: සෙමිතේ දින කාලෙට ඉකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
9: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.721 327 777
12: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නීල විකාශක.
15: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
16: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
17: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
19: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112800 NIBM The City University The place to be.

0: නුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියත දිවයින බුලා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
2: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
12: ජනපදය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරගුළු වැරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
7: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
8: සින්දු සියතය
7: ගියත් සැපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
8: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ අංචක්කාරේ.
8: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4 සියත.

0: වසල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11777.388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුන ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
3: මං අහන්නේ නම් නෑරත්තරනේ.
0: අපි සෙට් වෙනකොට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු.
3: මල් කැකුලකට ආදරේ කියන්න.
0: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
1: ලක්ෂ්මන් හේවා විතරණ සමගින් හෙට උදේ 10ට සියත 2020
4: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපැදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: තාත්තා තමයි අපේ ජීවිතේ වීරයා.
10: තාත්තා එවකට ජාතික තරුණ සේවා සභාවේ රැකියාවක් කරේ. තාත්තා පාන්දර 5 වගේ වෙලාවල් වලදී එනවා. ඉතින් ඒ වෙලාවටත් තාත්තා ගෙදර ඇවිල්ලා මාව ඉස්කෝලේ දානවා.
9: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
10: මගේ තාත්තා තාමත් දරුණු ලෙඩ රෝග දෙකකට මුහුණ දුන්නා. මට නම් හිතාගන්නත් බෑ මට ඒ මට්ටමට ආත්ම ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මමත් කවදා හරි දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
7: මේ සංගීතවේදී යසස්මත ගෙදර.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
9: ලෝකපියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
0: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත pocket money.

0: यह था टॉप स्टोरी।
1: රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු අත්අඩංගුවට. ලංකා ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරී ආර්.එම්. ගුණරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ප්‍රතිඅනුම් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලුණු ඇසුරු මිලදීගත් බවට සැකකරුට චෝදනා එල්ල වුණා. රුපියල් 1,43,00,000 ආසන්න මුදලක් රජයට අලාභ කිරීම හා සැපියුම්කාර සමාගමට අයතු වාසියක් සැලසීමද සැකකරුට එරෙහි චෝදනාවක්. ඉන් දූෂණයේ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායල් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ලෙබනනයේ නිවේදනය කළ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් 4 දෙනෙකුද මිය ගිය බවයි. හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායල් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ලෙබනනයේ දිනව අඛණ්ඩ පහර දීම් සිදු කරන බවයි ඊශ්‍රායලයේ නිවේදනය කළේ.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.2 98.4 සියතා

afternoon. හවස දෙකයි වෙනාඩින් නවයයි. අද Friday. මං ආසම දවසානේ. It's Friday, මචං. ඒ කියන්නේ මේ වැඩ වැඩිම දවස මට සාමාන්‍යයෙන් ඔෆිස් එකේ. ඒ වුණාට මොකද්ද මන්ද නේද? නිදහසකුත් දැනෙනවා. සමහරවිට හෙට අනිද්ද නිවාඩු නිසා වෙන්න ඇති. ඔබට මොකද හිතෙන්නේ? සතියේ කවදදද වැඩිපුරම කැමති? Friday නම් දාන්න පහක්. Right, අද සුපිරි සින්දු සෙට් එකක් දෙනවා. නැට වෙන සින්දු සෙට් එකක් අහන් ඉන්නකෝ.

0: ලීටරයට වැඩිම දුරක් සමඟ හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමඟ රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විසින්
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයන් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ත්‍රිවිධ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8 32 2000. NIBM The City University, The Place to Be.
3: අටසිය අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 heda weda karya David Peters Motor Company Private Limited with
6: Dahadiya Mahansin ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.99 කතා කරන්න. ගමට සංවිධානය දී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.99ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: සියත දෙව

අති දුවයි දෙන්නම තරඟට මෙසේජ් කරනවා. දුම්බර ලාලිත් එහෙන්, දුම්බර ආයේෂ මෙහෙන්. හලෝ හලෝ, කොහොමද? මේ සින්දුව තමයි අද ඔගොල්ලන්ට දෙන්නේ. තව ඔගොල්ලෝ ආසේව තියෙනවා, අහන් ඉන්නකො ටිකට මාර්ථ.

0: මතට තිතා.
1: අයේෂා දැනුයි දැක්කේ. ඉරිදට යෙදිලා තියෙන පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඔයා ලස්සන වොයිස් කට් එකක් එවලා තියෙනවා අපිට. ඔයාගේ තාත්ති ගැන කියලා නේද? ඔයාගේ තාත්ති නම් ඇත්තටම වීරයෙක් තමයි නේ. මට තාත්ති මෙසේජස් වලින් කියලා තියෙනවා විස්තර. කොහොමුණත් ලස්සන්ට වැඩේ කරලා තියෙනවා කෙල්ලේ. අපි ඔබටත් මතක් කරනු තමන්ගේ තාත්තා වීරේ කියලා දැනිච්ච අවස්ථාවක් මතකේ තියෙනවා නම් ලස්සන්ට වචන කරලු තමන්ගේම හඬේ අපිට එවන්න, වට්සප් කරන්න. අදම එවන්න හොඳේ. මොකද ඉරිදට තමයි පියවරුන්ගේ දිනේ යෙදිලා තියෙන්නේ. වොයිස් නෝට් එක එවන්න ඕනේ, නැත්නම් වොයිස් රෙකෝඩින් එකක් වෙනම. කොමාරි වට්සප් කරන්න 0711982847ට නමයි ගමයි තෙවන්න හොඳේ.

නැට වෙන සිින්දුනේ අද කොමත් පොඩක් මේ වගේව තමයි ඇහෙන්නේ අද ෆ්‍රයිඩේ නිසා. තව ටිකකින් ඒ වගේ සිදුටයක් අහමු, දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව 2:33.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු.
1: මේදු සමේදු පොසොන්නාට අපේ රටට වැඩම කළා.
0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
2: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නැණි කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට් self start me daha atte kalpana karala karala gahaganna petrol literin hero deluxe 100 ek kilometer 67 dunawane on engine anika lesiyata repair ekak set wenna hondi
3: repair kiyanne salli moko kawurath nikan repair karala denne
2: wedda gatma de gana adatath hero deluxe ek thamai market ke sadharanama ganata ganna thiyena 100 cc bike ek boru hos pos nathi unada meka prayogika banne warranty එක නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල්පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලෙටම

0: ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කළුතරයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුන ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
3: මං අහන්නේ නම් නෑ රත්තරනේ.
2: සෙට්ටනකට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු.
3: මල් කැකුලකට ආදරේ කියන්නේ.
2: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
4: ලක්ෂ්මන් හේවා විතරණ සමගින් හෙට උදේ 10ට සියත 2020.
5: ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen සියතම
4: අනුවටයි.

¡Qué brungaco! තාම නෑ නීති. කොයි ලෝකෙ ඉන්නවද දන්නේ. කවදා හරි එන්නේ නැතනේ. දෙන්න ඕනේ දෙකක්. කන පැලෙන්න. මහනුවර ජයනාත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඕ ගාල වැඩලු අද අනිතක තනියෙන් එයා. හර්ෂිට උන හැදිලා. ඕ ඕ. අපික් මන්සෝයේ ප්‍රාර්ථනා කරමුනේ. වර්ජිනියා හලෝ. මං කියනේ වට හිනාවී ඉන්න ඔයානේ. ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0.771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
3: නෑනේ. බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
4: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
7: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
8: හෙට උදේ 8ට
9: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
10: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
9: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
10: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
9: ඈ?

0: ඔබ දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: ඇගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන
4: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
6: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරම්භන්න
7: අපේ ජීවිතේ වීරයා
8: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කැම දෙන්න පටන් ගත්තා.
7: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
8: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කැම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
7: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
8: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
9: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
7: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
9: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
10: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
11: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න
10: පුළුවන්. මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
11: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
10: ඒකනේ. එහෙම කරලත් නේද?
12: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
13: 98.2 98.4
14: පන්නේවගේ කමුකකේ
15: ඕ ෆ්‍රේක්
14: නෑවගේ
15: පතිමුරේ
16: සුන්ස් ෆ්‍රයිඩේ මචං
17: අද විතරයි සිකුරාදා
18: සියත දෙවයින පුරා
19: අද අමකර ඉඩියම එක හමුද අහමු ආය මොනාද මාතාසයි මේකට සෙනෙවි වෙන්න ඕනේ මෙසේජ් එක දාලා තියන්නේ එයාමට නම එවල නැහැ WhatsApp එකේ තියෙන නම් සෙනෙවි කියලා ආදරෙන් එකතු කරගන්නවා කොල්ලා නම වැරද්දෝ නම් කියන්න

0: यह था टॉप स्टोरी
1: ශශීන්ද්‍රට අධිචෝදනා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා විසින් අධිචෝදනා ගොනු කළේ කොළඹ මහාධිකරණයේ හමුවේදී. අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාරකොටගම නම් කළා. විත්තිකරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සංඛ්‍යාව 10ක්. සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක්ද ඇතුළත් කළා. මහවැලි අධිකාරියට සෙවණගල කිරිපන්වැව ප්‍රදේශයේ පිහිටි ඩමක අනවසරේ නිදි කර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දීපල හානි වී තිබුණේ 2022 වසරේ මේ මාස 10 වනද ඇති වූ අරගලයේදී. එම දීපල සඳහා බන්දි ගෙවිය ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානි පූර්ණයේ සදාවන කාර්යාලයේ ඇතැම් රජ්‍ය නිලධාරීන් තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කළ බව සැකකරුන්ට එරෙහි චෝදනාවක්. එමගින් රුපියල් 88,50,000ක වන්දි ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට අල්ලස් කොමිසම් විසින් චෝදනා ඉදිරිපත් කළා. දැන් ක්‍රීඩා පුවතක්. තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙහි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 223ක ඉලක්කයක් හඹා යන ඇෆ්ගනිස්තානයේ ඒ කණ්ඩායම කඩලු දෙකක් දැවී ලකුණු 32ක් රැස් කරගෙන සිටිනවා. තරගයේ පැවැත්වෙන්නේ දබුල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවර පණ අවසානයේ කඩලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 322ක්. නිරෝෂන් දික්වැල්ල ලකුණු 66යි. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 110ක් වාර්තා කළා. නුවනිත ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව 45. තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය ඒ කණ්ඩායමල සහභාගිත්වයෙන්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස 3යි වෙනාඩි 9යි වෙලාව. දෙවෙනි පැයට තෝවා. WhatsApp messages ගොඩක් තියෙනවා. ඒවා ඉතින් සින්දුවක් කොඩ නිකන් කියලා දාන්න පොඩ අමාරුයි. එනිසා මම හිතුවා ෂොට් එක කතා කරන්න ඕන කියලා. නැත්තම් කේස්. නැත්තම් ඉතින් මාතක රණ්ඩු වෙන්න ගන්නවා, තරහ වෙන්න ගන්නවා නේද? මං ආසනේ කවුරුත් එක්ක වත් රණ්ඩු වෙන්න. තරහ වෙන්න. තරහ කරගන්න මං ආසනේ. ඒ නිසා messages එවපු අයට සාධාරණයක් කරන්නයි හදන්නේ. කවියක් කියවලා තිනෝ ලස්සන එකක්. දිනෝෂ් කර්ටන්ස් වල මේ දමිත්. බලමු කොල්ලා මොනවද එවලා තියෙන්නේ කියලා. මට පේන විදිහට පියවරුන්ගේ දිනේ වෙනුවෙන් තමයි මේ කවිය. මෙහෙමයි පටන් ගන්න තියෙන්නේ. ඔහු නිහඬව මුළු දවසෙම දුක් වින්දා, මුළු ගත පුරා වැගිරෙන දහදිය රන්දා, කෑමට වතුර බොයි බඩගිනි එන හින්දා, ඔහු හිනහේ දෑතේ කර ගැට හංගා, අපිට තියේ ආරක්ෂාවකට වැට, හිත පිච්චේ යොහු දෙන හාද්දට, හිත හයියයි යොහුගේ ඒ හෙවනයට, උදේ හවස වැඳපන් පුතේ තාත්තට. අනේ හරිම ලස්සනයි. ඔව් ඉරිදාට යෙදෙන පියවරුන්ගේ දිනේ වෙනුවෙන් තමයි කවිය ලිව්වේ කියලා දමිත් කියලා තියෙනවා. Thank you දමිත්. වා හොඳ ළමෙක්. ඒ වගේම ඔයාගේ කවි හරිම ලස්සනයි ආ. ඉතින් මේ කවිය හරි කමන්නේ ඔයාගේ මේ හඬින් එවන්නකෝ අපිට. අපි පියවරුන්ගේ දිනේ දවසේදී ගොඩක් කලාවට ඔබේ හඬින්ම පොඩි විශ් එකක් එකතු කරන්න ලැස්ති. ඉතින් තමන්ගේ තාත්තා සාමාන්‍යයෙන් ඉතින්නේ වීරයෙක්නේ. දැන් මටත් එහෙමයි, මන් දන්නවා ඔබටත් තාත්තා වීරයෙක් වගේ දැනෙනවා ඇති නේද? අපේ ජීවිතේ අපිට හම්බ වෙන පළවෙනි වීරයා තාත්තා. ඉතින් තාත්තට ආදරේද? එහෙමනම් අනිවාර්යයෙන්ම තාත්තා ගැන මොනා හරි දෙයක් කියලා ඔබේ හිතට දැනෙන අවංක හැඟීම, විශේෂයෙන්ම තාත්තා වීරයෙක් විදිහට ඔබට දැනෙච්ච දවසක් තියෙනවා නම්, මොකක් හරි සිදුවීමක් තියෙනවා නම්, ඒක ලස්සනට විනාඩියකට එකමාරකට දෙයකට වගේ ලස්සනට තමන්ගේ හඬින්ම රෙකෝඩ් කරලා අපිට එවන්න තියෙන්නේ අපේ WhatsApp නම්බර් එකට. අද මේවන්න මොකද හෙට දවස් විතරයි තියෙන, අනිද්දාට තමයි පියවරුන්ගේ දිනේ යෙදලා තියෙන්නේ ඉරිදාට. 0711982984ට වොයිස් නෝට් එකක් තියන්න ඔයාගේම හඬින්. දමිත් මම ඔයාටත් කියනවා මේ ලස්සන කවිය හරි කමන්නේ, ඔයා පොඩ්ඩක් ඔයාගේ වොයිස් එකෙන් එවන්න. එතකොට ලස්සන මට ගැතුව වොයිස් නෝට් එක එවන අතරේ නමයි ගමයිත් එවන්න. හොඳ අපි ආසයිනේ කවුද මේක එව්වේ කියලා දැනගන්න. එනිසා මේ තාත්ත වෙනුවෙන් මොන මොනා හරි ලස්සන දේවල් ටිකක් කියලා WhatsApp මෙසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ඊළඟට කවුරු හරි මට කියලා තිබ්බා මේ යගේ සොන් එකක් දෙන්න කියලා. ඇයි සොන් එකක්? අපි අහමුකෝ. රෙගේ මෙඩ්ලි එකක්ම. මේකට කැමති වෙයි කියලා මං හිතනවා. සචින්තක. හයි සුද්දා.

0: අතේමිතේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕනතරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: ලීටරේට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිය.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලේ ලබ් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-832-1000. NIB the City University, the place to be.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
5: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න සොන්නමහල් කාලසහ මහරිකම ශාඛාවන් වෙතින් ජූනි මාස 19, 20 සහ 21 යන දිනවලදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
6: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මේව තමයි කන්න තියෙන්නේ.
7: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ලීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
8: නැහැ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
9: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය, ඩේවිඩ් පීරිස් e-mobility වෙති 011-4700-550.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර 2 සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා ඇඟි වැඩි වෙලා අංක 3යි ලග්නේකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: 98.2 98.4 සියත

අහගෙනද? ඔබලගේ තාත්තට විෂ් කරන්න යන්නේ. හෙට තමයි බර්ත්ඩේ නේද? හෙට මම නැති නිසා ඔයාට ඕනේ අදම තාත්තට විෂ් කරලා දාන්න නේද? ලොකු මයකක් දීලාම විෂ් කරන්න කියලා තියෙනවා. හරි. තාත්තගේ නම ගොඩ්වින් නේ. සුබම සුබ උපන්දිනයක් වේවා. ෂනෝගේ තාත්ති ගොඩ්වින්. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනි ෂනෝගේ තාත්තිට. විෂ් කරන්න ඉන්නවා ෂනෝ ගර්ල්. ඊළඟට අම්මි අම්මා සීයා. අම්මි කියලා කියන්නේ ඉතින් නේද තාත්තිගේ නේ, තාත්තිගේ ප්‍රිය බිරිඳ නේ. ඔයා ඔයාගේ නෑකමට අනුව තමයි කියලා තියෙන්නේ නේ විෂ් කරන කට්ටිය ගැන. හරි හරි හරි, කමන්න කමන්න. ඔමාරි ගෙදර කට්ටිය ඔක්කොම ආදරෙන් තාත්තිට විෂ් කරනවා නේද? හෙට එහෙනම් ලොකු කේක් ගෙඩියක් ගෙනල්ලා කපලා හොඳට සෙලිබ්‍රේට් කරන්න ඕනේ. හරිද? මටත් කෑල්ලක් කපලා අයින් කරන්න. ඒක දාන්න කූඹින්ට. හරිද? මං වෙනුවෙන්. කොහොම හරි හෙට දවස සතුටින් ගෙවන්න හොඳේ. ඩිනර් වලට කොහේ හරි යන්න. මට විස්තර කියන්න සඳට.

කලකල තමයන්ති ඔයා කාලෙකට පස්ස මට මෙසේජ් එකක් දාලා දැන් දැක්කේ. ඊළඟ සින්දු වාටත් එක්ක මොරටුවේ පියල් ඔයාවත් එකතු කරගන්න. ඔයා මං හිතන වේලාසන මෙසේජ් එකක් දාලා තිබ්බ ඊයේද කොහෙද නේද? හරියටම දෙකට දාන්න නැත්තම් මට මිස් වෙන්න ඉඩ තියෙනවා. හොඳේ.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: ඉස්ස රජුනි ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුන් ඊතල සොරාජ ගත්තේ?
2: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: මණ්ඩලය.
1: කමර්ෂල් බැංක නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
2: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තෙර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු විලයි
4: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
8: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් ක

සුදු මැණික ආදරේ වස්තු ශෂික කියලා තියෙන්නේ. මාත් ආදරේ ඉතින්. සින්දුවක් ඉල්ල ගන්නනේ මේ ඔක්කොම නේද? අද මගේ වොයිස් එක වෙනස් වගේද? මට කවුද මන්ද කියලා දෙනවා. පඩක් පඩක් තේරුණා. නිකන් වොයිස් එක යන්න වගේ නිකන්. කක්කරි ජංජාලයක් වෙන්න වගේ දැනෙන්නේ. අනේ එහෙමනම් වෙන්න එපා දෙයියනේ. වේජිනිය නම් කියලා තිනෝ කිසි අවුලක් නෑ කියලා ඔයිස් එකේ. ලලිත් ඔයා කියන්නකෝ බලන්න. ඔයා ඉතින් අවුරුදු ගානක් තිස්සේ එක දවසක්වත් ෂෝ එක මිස් කරන්න නැතුව අහපු පොළු පෙන්ෂන් එක. කියන්. ඔයා දිගට දිගේ කවියක් කියවලානේ. මතක පොත පෙරලලා පෙම් කවක් කියවන්න. නුඹට ලියූ කවි මෑති මුළු අහස පුරවන්න. ඔබේ ඔය නලල මත මුදුහාදු තවරන්න. උණුහුමේ මුවතියා පපුතුරුලෙ සැනසෙන්න. ඈ මොනවද මේ කියන්නේ? ඈ නුඹේ නමින් වෙදකිල්ලේ මුදුවක්ව හිරවෙන්න. එම දැස නිවක් නැති නුඹ සෙනෙහි තුරුළු වී සැනසෙන්න. ආසයිලු අනේ මන්දලලිත් ඔයත්.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න.
1: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7-388-388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නීලවිකාශය.
5: Commercial Bank වෙනු මේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash app එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
6: අපේ ජීවිතේ වීරයා.
7: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
6: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
7: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තගෙන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
6: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711-982-984 ඔබේ හඬින් WhatsApp කරන්න.
6: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: සීරි බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේ සයිතයි.
1: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, KISS FM.
3: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි, බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
4: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
3: ඔයා ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
4: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
3: ඒකනේ, එහෙම කරලා නේද.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5.
4: හවස 4:00 වෙනාඩි 6.

0: यह था टॉप स्टोरी।
1: දරණියගල නොසන්සුන්තාවක්. දරණියගල ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවෙන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් සිව් දෙනෙකු පොලිස් නිලධාරීන්. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ අවිස්සා වේල රෝහල වෙතයි. සෙසපොත්ගලින් සිව් දෙනා දරණියගල රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් සිව් දෙනා අත්අඩංගුවටගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි. අවිස්සා වේල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් දරණියගල ප්‍රදේශයේ වැටලීමකට ගොස් තිබුණා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද පැමිණිල්ලකට අනුවයි. එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකකරන පිරිස කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි. දැන් විදිස්පුවතක්. ඔස්ට්‍රේලියාවෙන් පළමුවරට කුරුළු උණියයි සැක සහිත රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ රුධිර සාම්පල තවදුරටත් පරීක්ෂා කරන බවයි ඔස්ට්‍රේලියාව නිවේදනය කළේ. රොයිටර් පුවත් සේවයේ පැවසුවේ ඔස්ට්‍රේලියාවේ නිරිතදිග ප්‍රදේශයෙන් මෙම කුරුළුණියයි සැකකරන රෝගියා වාර්තා වී ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ ග්‍රෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ සිටි මුහුදු පක්ෂියෙකුටද කුරුළුණ ආසාදනය වී ඇති බවයි එරට සෞඛ්‍යංශය සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත
3: දිවයින පුරා

0: සමහරෝ මගෙන් සින්දු ඉල්ලන්න හදනකොට ෆෝන් එක කරා මැසේජ් ටයිප් කරනකොට මෙන්න මෙන්න සින්දු යනවා. අන්න ඒකයි අපි ගැළපෙනවා කියන්නේ. හරිද? ඔයා හිතනකොට මම මේ සින්දු ප්ලේ කළා. මනන්න නේද? උදුකුඩිරි පුවේ ෂමියා කාලෙකට පස්සේ ඇවිල්ලා ඔන්න. ඊයා වෙනේ පෙරේදා වෙනේ මන්නම් ලකුණු කරනවා හොඳේ. ආයි ඇබ්සන්. පෙරේදාත් එහෙමයි මට මතක විදිහට. කමන්නේ අදාවනේ. ඊළඟට ඇවිල්ලා ඔන්න රොමේනියාවේ සිට අනු. හයි සුදුනෝනා කොහමද? චූටි පැටිය සනීපෙන් ඉන්නවද? එවන්නක බලන්න ෆොටෝ එක.
1: මේ මල්යාවේ මහායක් විලා ඈ පැසිනා ලං විලා
0: අම්මි බබයි දෙන්නම ඉන්න එකක් හොඳේ.

කවුරු හරි මට කියලා තිබ්බා යසස් මැද ගෙදරගේ සින්දුවක් දෙන්න කියලා. මට හොයාගන්න බෑ කවුද මේ මෙසේජ් එක දාලා තිබ්බේ කියලා. කමන්නේ ඉතින් නේද? එයා අහගෙන ඉන්නවනම් ආයෙ මෙසේජ් එකක් දාන්න මම තමයි සින්දුව ඉල්ලුවේ කියලා. හරි. පුදුම ලස්සනක් මේ සින්දුවේ නම් තියෙන්නේ. යසස්ක කාලේ හොඳයි නේ. මං හිතන්නේ හොඳම ගායකයා ජනප්‍රියම ගායකයා දෙතටම කොල්ල නොමිනේට් වෙලාද කොහෙත් තියෙන්නේ. ඇත්තටම දක්ෂයෙක්. ලස්සන වොයිස් එකක් තියෙන්නේ. තාති තිතින් සුපිරි ගායකයානේ නේද? සෝමසිරි මැද ගෙදරගේ පුතා කිව්වම එදිති යසස්ට සින්දු කියන්න බැරුවේ නේ. අපේ තාත්තටත් සින්දු කියන්න පුළුවන්. ගායකෙක් නන් නෙවෙයි. ඒ වුණාට මට බැරි වුණානේ සින්දු කියන්න. ඡේ

මේ දෑත ලංවීල ලංවෙන්න ඕන. මේ හීන සැබවින්ම ඉටුවෙන්න ඕන. මාගාව සසරේම ළඟ ඉන්න ඕන. හදේ බැඳිලා. පුදුම ලස්සන වචනනේ. අහිංසක ප්‍රාර්ථනාවන්නේ. අලුත් සින්දුවකින් පස්සේ මං හිතුවා පොඩ්ඩ ඒ කාලේ සින්දුවකට යන්න ඕනේ කියලා. චාර් ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් අපි දැන් අහන්නේ පොඩ අලුත් තාලෙට. දේවශ්‍රීගේ හඬින් දේවශ්‍රී ලස්සට මේක කියලා තියෙනවා. මේකට එකතු කරගන්නවා ගල්ලෙ මතු ඔයාව. කසුන් රොද්‍රිගෝ තින්නවා අහගෙන.

අනේ චෝටි කෑනු ළමයි දෙන්නේ මට සුදු කොච්චි උම්මා කියලා එවල තියෙනවා. ඒයා රාගම කසුන්ගේ බබාල දෙන්න. නිතිමි අනිත් එක්කෙනා කිතුමි. හලෝ චූටි පැටව්, කොහොමද? ඔය දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා. හරිද? කොටිකාවත්තේ ආදිතිය තමයි. එහෙම බැලුවාම මාගේ දෙහසින්ද ඉල්ලේ මට නම කියන්න අමතකුණායි වෙලේ. මං හෙව්වා මට හොයාගන්න බැරුණා. පස්සේ තමයි මෙසේජ් එකාවේ එයා තමයි ඉල්ලුවේ කියලා. ආදරෙන් ආදිතියවත් මතක් කරනවා. දැන් ගන්නවා චූටි බ්‍රේක් එකක්. වෙලාව 4:04:21.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කර.
3: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
4: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
6: පුළුවන් නම් මේ පලාසභාවේ තියලා බලන්න කියන්න ඕනේ.
7: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
8: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: මාසම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාසපතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න කෙවන්න දිනන්න.
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
10: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් රටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
11: ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැතිවේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
12: 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
0: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000. NIBM The City University, The Place to Be. ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පත සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 011 122 200. Fitch rating A- LKA Outlook stable liyapadinchi mulle samagamaki ona samaga 5G revolution ekata ekatuwanna rupiyal 69999 sita powerful 5G phones hamotoma ekak tiyenawa vegavat shaktimat idiri dawasata soodanam danma singahu balelath niyojitayan gen miladi ganna ona sri lankawi 5G nayaka
13: Aluminium mane
14: mahatmaya dansale fried rice wenai hotel fried rice wenai dekama fried rice unata quality wenas
0: hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat Alumex aluminium ona taram Alumex nam istaram.
15: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුර පුරාක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0114700888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමයි
17: 98.4
18: අද විතරයි සිකුරාදා
17: සියත දෙවයින පුරා

가을아메 바로 난데 나이 하다메 왓스놈의 가 අන්තිම පැයේ ඇහෙන සින්දු ටික තමයි නේද? හා? හදවතට ගොඩාක් දැනෙන්නේ නේද? මට මේ අලුබෝ මුල්ලේ රන්වින් එකේ කට්ටිය මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒගොල්ලෝගේ දන්සලක් තියෙනවා කියලා. පොඩ්ඩක් ඉන්න. මම්මේ හොයනෝ මෙසේජ් එක කොවනේ? මේ දැන් තිබ්බ දැන් නෑනේ. පොඩකින් පොඩකින් අයියෝ හොයාගන්න නෑ කියන්නකෝ. පස්සේ හොයාගෙන ආයි කියන්නම්. එතකන් සින්දු අහමු. සින්දුවේ තේරුම ඕනද? මාර ලස්සනයි මේ සින්දුවේ තේරුම. ඕනේ නම් කියන්න. මං කියන්නම් සින්දු මැද්දේ.

මට ආගෙන ආදරයක් ඇති වෙලා තියෙන්නේ. එවෙලේ ඉඳන් මන් දෙවියන්ට වන්දනාමාන කරනවා. ආදරේ නාමයෙන් නේද අපි කොච්චර දේවල් නම් කරනවදනේ. ඉතින් හිතේ ආදරයක් තියෙනවා නම් කවුරු හරි ගැන ඒ ආදරේ ප්‍රකාශ කරන්න, ඒ ආදරේ ඒ කෙනාගෙනුත් ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සීරියස් වුණාද මන්ද? චුට් බ්‍රේක් එකක් ගමු දැන් වෙලාව 4:39.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න. ඔබගේ මංගල දිනේ රණින් සරසන්න සොන්නමහල් කාලසා මහරගම ශාඛාවන් වෙතින් ජූනි මාස 19, 20 සහ 21 යන දිනවලදී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒවගේම නව යුවළට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
1: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණයගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
2: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
3: නැහැ. කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද ඔබේ ආයෝජනය ආරම්භන්න.
4: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ඔෆ්‍රයි ආර්බීඩි පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කොකෝ ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2700 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
0: මතකද ඒ ස්ටිහාබල්

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: දශම දෙකෙන් 98.4 සියත

මහබත් දන්සලක් තියෙනවා. අලුබෝ මුල්ලේ 2026 ජුනි 29 මෙම ස්ථානයේදී. මං ඇහුවා මෙම ස්ථානයේදී කියලා කිව්වහම කොහොමද දෙයියනේ අනිත් අය දැනගන්නේ කියලා. ඊට පස්සේ අන්තං ඔන්න විස්තරයවල තියෙනවා. අලුබෝ මුල්ලේ මේ රන්වින් එක ළඟ නේද? රන්වින් එක ඇතුළේනේ. ආයතනෙන් කරන්නේ ඔයගොල්ලන්ගේනේ. හොඳයි, හොඳ වැඩක්. බොස් තමයි නේද මේකට මූලික වෙලානේ වැඩේ කරන්නේ. ඉතින් හොඳට පිරිසිදුවට කහබත් දන්සල දෙන්න ඕනේ. හරිද? ඔන්න මං කිව්වා මටත් එන්න කියලා තියෙනවා. එවන්න බැරි දෙකක් පාර්සල් කරලා. එවයිනේ, මට හිතනවා එවයි කියලා.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 WhatsApp කරන්න.
1: සියත පාත්‍රේ විතස උදේ 7:50ට.

0: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නීලවිකාශක.
4: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
6: නැහැ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
7: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
10: කමර්ෂල් බැංකුවේ ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 1,05,000ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම්
14: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 head of weda karya David Peters Motor Company Private Limited with you
15: Rajya Bankuka surakshita bhavaya ihalama rakavarane samagin sthavara tempatu sadaha ihalama poliya RDB Bankuen
16: Siyata Divine

හෙටයි අනිත්තයි තවස් දෙකේ මාත් යනවා අයාලේ. සඳට තමයි ආයේ ඔෆිස් එන්නේ. අවුල නැනේ නේද? සඳට ඔෆිස් එනවා නේ මදේ. සර්බියාවල ඉරේෂුයි අබුඩාබි වල සරත් අයයි ආදරෙන් එකතු කරගන්නවා. එන

0: क्या था टॉप स्टोरी।
1: ලුණු සාමාන්‍ය අධිකාරී ටැප දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරී ආර්.එම්. ගුණරත්න ඇප මත මුදාහැර තිබෙනවා. සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් නූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන බයිස්රත් අසංගෙස් බෝදරගම නියෝග කළේ. සැකකරුගේ විදේශ ගමන්ද තහනම්. ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බහර දෙන ලෙසත් අධිකරණය නියෝග කළා. නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රතිඅනුමක් කරහා හම්බන්තොට ලුණු සමාගම් වෙත ලුණු ඇසුරු මිලදීගත් බවට සැකකරුට එරෙහි චෝදනාවයි. තවත් දේශීය පුවතක්. අමෙරිකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ඇතිකරගත් සටන් විරාමයට අත්සන් කරන ලැබූ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව අගය කර තිබෙනවා. හෝමෝ සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ සාගච්ඡා කණ්ඩෝ පවත්වාගෙන යාම සඳහා අවස්ථාවක් සැපීම ඇතුළු මෙම සටන් විරාමයේ සැලකිය යුතු පියවරක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. රාජතාන්ත්‍රික භාවය තුළින් ආරවුල් සාමකාමී විසඳීමට ශ්‍රී ලංකාව උනන්දු වෙන යුතු සහය දැක්වීම අපේක්ෂාව බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා. සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Okay, honey, go here, Friday, wanna listen, see you tomorrow.
3: Anuwa type, Dashma Deken, Anuwa type, Dashma Hatarela.

0: ടുക്കട് ടുക്കട് ടുക്കട് ടുക്കട് ടുക്കട് ടുക്കട് ടുക്കട് ടുക്കട്
1: සිකුරාද
2: කියන්නේ අපේ දවසක්.
1: ඒකත් අපේ දවසක් උනා. අරේ වන්දරේ එම ගිහිල්ලා. සිරසුරාදත් අපේ දවසක් වෙලා.
2: අරන්නේ.
1: ඉතත් අපේ දවසක් වෙයිද කියලා බය බබ්බේ.
2: මටත් බයයි. අහන්නකෝ. අන්න ටෙක්සාස් වලට මගී ගුවන් යානයක් වැඩිලා. හොයලා බලන්න නැද්ද? ගෙවල් පැත්තේ යන්න නැද්ද?
1: කාලෙකින් ගියේ නෑනේ මක්ක වෙලාද මන් දැන්නේ මේ පැත්තේ.
2: කීප දෙනෙක් මැරිලා.
1: ආනේ.
2: ඔව්.
1: එනද ටික කාලෙකට නොයා ඉන්න.
2: ඔයාද වග කියන්නේ.
1: ඔය ප්‍රශ්න විසඳන්න වෙනවා සැන්ඩි ඔය ගියා.
2: ආ එහෙම ඒකයි හේතුව.
1: ඔව්. මෙහෙට වෙලා ඔය වගේ බහූපූතයක් බලාගෙන ඉන්නවා.
2: ඒක සැපයි.
1: ඒක සැපයි. බයන්නේ ඇහෙ මට.
2: ඔයා ඉන්නනේ මෙහෙ.
1: එයි.
2: ඔයා මෙහෙ ඉන්න.
1: ඔය නින්දව දැයි තිබ්බේ. නැත්තම් මේ වැඩසටහන් මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා
2: නැත්නම්. අපි පණ ගහලා ගන්නම්කෝ මැරුණොත්.
1: ඔව් මැරුණාට පස්සේ ඉතින් මැරුණාට පස්සේ පණ ගහ ගන්න තමයි උගදෙනෙක්ගේ ටයි එක. ඕකට දිනව මරු කතාවක් අර අර. දැන් අස්සයා මලහම
2: ඉස්තාලේ වහන. ආ නේ.
1: තාලේ බහන එකක් නෙවෙයි මම කියන්නේ. හ්ම්. අස්සයා මැරිලා.
2: ඔව්.
1: මැරිච්ච අස්සයාට ලඩම් ගහලා වැඩක් නැහැ
2: කියලා. නෑ. අහලා තියෙනවා.
1: දැන් සමහරු ඉන්නද අස්සයා මැරිලා. කට්ටි ඇවිල්ලා හරි මොකද මේ අස්සයා දුවන්නේ නැත්තේ?
2: හ්ම්.
1: කියලා දුවන්නේ නැහැ ඌ මැරිලා.
2: ඔව්.
1: හැබැයි ඉතින් මේ ඒක තමයි නේ දුවන්නේ නැහැ තමයි මේ දකුණු කකුලේ ලාඩම ගලවලා ගහලා බලමුද?
2: දුවයිද කියලා.
1: ඔව් දුවයිද කියලා. එහෙම ගහලා බලනවා. දුවන්නේ නැහැ. ඈ. ඒ දුවන්නේ නැහැ නේ කො අපරාධිනර ලාඩම ගහන්න වේදන් වෙච්ච සල්ලි. ඒකනේ බලන්න ඕද ලාඩම ගහලා දුවන්නේ නැහැ නේ. වලිගේ පොඩ්ඩක් කොට කරලා බලමුද කියලා ඉතින් වලිග කොට කරලා බලනවා. ඒ දුවන්නේත් නැහැ.
2: නැහැ.
1: අස්සයා මැරිලා. ඊට පස්සේ බලලා මොකද ඒ දුවන්නේ නැන්නේ? ඒක තමයි මාත් බැරි මොකද ඒ දුවන්නේ නැත්තේ කියලා කණ්ණාඩි දෙකක් දාලා බලමුද අස්සයා. පේන්නේ නැද්ද දන්නේ නැහැ. කණ්ණාඩි දාන්න. එහෙම වියදම් කළාට අස්සයා මලාට පස්සේ දුවල්ලා
2: දුවල්ලා දුවලා අස්සේ ගල්ලෝවේ.
1: ඊට කලින් ඒ අස්සයා මං කියන්නේ ඒ අස්සයා එයා ලයින් එකක් වෙන්න පුළුවන්. ඒ අස්සයා සීනි සමාගමක් වෙන්න පුළුවන්.
2: නෑ.
1: ඒ අස්සයා එහෙම වෙන ඕන එකක් වෙන්න පුළුවන්.
2: කඩදාසි වෙන්න පුළුවන්.
1: ඔය අස්සයා කඩදාසි වෙන්න පුළුවන්. එහෙම ඒ අස්සයා විවිධ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මැරලා නම් මැරලා.
2: හරි අපි අද ඉතින් කතා ගොඩක් අරගෙන ඇවිල්ලා
1: තියෙනවා.
2: මේකනේ කතාව.
1: අද අපි කතා කරනවා චාල්ස් ඩී.බී. කිං ගැන පවා.
2: එයා
1: ගැනයි තව ගොඩක් අය ගැන කතා කරන්න තියෙනවා. ඒක මං අපිට තියෙනවා නේද තව මේ මේ
2: අපිට තියෙන FC එක ගැන කතා කරන්න.
1: FC පැයෙන් ලීසින් දෙන හැටි.
2: අපි විනාඩි දෙකකින් කියනවා.
1: ඔව් දැන් හුඟක් දවස් දැන් මේක කියලා තියෙන්නේ. දැන් මෙච්චර දවස් කියලා තේරෙන්නේ නැත්තම් ඉතින් ඔළුවට ඇන ගහලා තමයි මේක කියලා දෙන්නේ. හරි ඒක කියලා දෙනවා අපි කියලා දෙනවා අපි අපි අපි පසුබස්
2: ඒක තමයි අපේ වගකීම.
1: ඒක අපි මෙව්වා එක අපි අතාරින්නේ නැහැ අපි.
2: කියන්නේ නැත්තම් අපි මෙතන නැහැ.
1: අපි සිය පාරක් කියලා. තේරෙන්නේ නැත්තම් බලන්න අපි තව සිය පාරක් කියනවා. මම ඩවුලක් ගන්නවා. අපි කියන දිගටම කියනවා.
2: ඕකේ එහෙනම් හවස 6 හැමාර වෙනකන් අහගෙන ඉන්න.
1: හොඳ ලාඩම්.
2: හන්නේ ජාමේ.
3: ලාඩම්.

0: අවස 5 විනාඩි 18යි.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහැ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදිහට.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී
2: මුදල් සමාගම. අද කෑමක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
4: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles
1: Commercial Bank නුඹ

0: පහක් වූ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
2: මොකක් හරි ත්‍රී වීල් එකක් ගන්න ඕනේ.
3: මොකක් හරි නෙවෙයි. ත්‍රී වීල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රී රෝද රථය.
5: David Pieris Motor Company Private Limited
6: with him. පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
7: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.7 දෛනමයක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමගමකින්
9: Honor සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා
10: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම
13: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 එකට WhatsApp කරන්න සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
14: සියත පොකට් මනි අනුග්‍රහය
15: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19% කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011-42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable
16: අනුවටයි 0.2 අනුවටයි 0.4
17: පන්නේවගේ කමුකොකේ
18: ඔප්‍රේක් නේවගේ
19: පතිමුරේ
1: සුන්ස් ෆයිනේ මචං
0: අද විතරයි සිකුරාදා
2: සියත දෙවයින පුරා

0: Ladang.
1: ඒවත් අපිට කියෝ කියෝ ඉන්න තියෙනවා නම් හොඳ පදම.
2: කියෝ කියෝ ඉන්න තියෙන ඉටඩිය සම්පතක් දැරි අපිට ඉතින්
1: මැරිච්ච ආශ්‍රය ගැනම පැයක හමාරම කියවන්න පුළුවන්.
2: මැරිච්ච කූඩැල්ලෙක් ගැන හරි කියවනවා ඉතින්.
1: ආයි මොනාද?
2: කියවන්න තියෙනවා. ඒකනේ අපේ විශේෂ දක්ෂතාව. වැඩේ කියන්නේ මේ අපි නම් කියෝ කියෝ ඉන්න කවන්නේ මේක අපේ රස්සාවනේ නේද? කියෝ කියෝ ඉන්න එක. සමහරවෝ නිකන් රස්සාව කියෝ කියෝ ඉන්න එක නෙවෙයි.
1: හා?
2: ඒත් කරන්න කියෝ
1: කියෝ ඉන්න එක.
2: එහෙමයිවත්
1: නේද? ඔය දැන් ආයේ වෙන පාර කියන්න හදන්නේ.
2: ඔයා කියන්නේ මිනිස්සුත් එහෙමයි යන්නේ.
1: මිනිස්සු එහෙම තමයි.
2: ඒක මිනිස්සුත් හරි ආසයි කියෝ කියෝ ඉන්නේ. මිනිස්සුත්
1: බලන්න. කතා අහන්න.
2: ඕ මිනිස්සුත් බලන්නේ මේ වැඩේ කරනවද කියලා නෙවෙයි.
1: කියෝ කියෝ ඉන්න.
2: ෂෝක් එකට කියෝ කියෝ ඉන්නවා ඊට වැඩිය දෙයක් නැහැ.
1: මේ ඔයත් දැන් ආයේ වෙන පාරක යන්න හදන්නේ.
2: නෑ නෑ මේ පාරම තමයි මේ ඊළඟට කියන්න තියෙන
1: එක. හරි.
2: නෑ මිනිස්සු ඇත්තටම මොකද්ද ඒකට කියන්නේ? අනේ මන් දන්නේ ආසයි රැවටෙන්න. රැවටෙන සුළුයි.
1: ඒ කියන්නේ මේ ඉල්ලලා රැවටෙන අවස්ථාවක් තියෙනවනේ නේද?
2: හරි නේද? මේ ඒක නම් ඉල්ලක් දෙද කෑවේ කියලා ඉතන ගන්න මිනිස්සු රැවට සමහරු ඉන්නවා මේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ගොඩක් මේ අපි බොරුවට දඟලන්න ඕනේ මිනිස්සු ගොඩක් රැවටෙදි පොලිටිෂියන්ලටනේ. ඈ දේශපාලකයන්ට මිනිස්සු රැවටෙනවා හරියට. කොච්චර රැවටෙනවද කියනවනම් සමහරලාට ඒ දේශපාලකයාම ඇවිල්ලා කිව්වත් මම ඒක බොරුවට කිව්වේ කියලා අනේ යන්න ඔයා දැන් බොරු කියන්නේ. අපි දන්න ඔයා ඒ වෙලාවේ ඇත්තට කිව්වේ. ඒ තරම් රැවටෙන්න කැමති අනේ මන් දන්නේ මේ වගේ කතාවක්. චාල්ස් ඩී.බී. කිං.
1: ඔව්.
2: චාල්ස් ඩී.බී. කිං කියලා කියන්නේ සැන්ඩි 1900 මුල් ගණන්වල. ඒ කියන්නේ හරියට ගත්තොත් මීට අවුරුදු 100කට විතර එහා පැත්තේ ලයිබීරියාවේ හිටපු ජනාධිපති කෙනෙක්.
1: හා හා.
2: 1920 ආ ඉස්සෙල්ලාම රටේ නායකයා බවට පත් වෙනවා.
1: 1920.
2: ඊට පස්සේ 1927 ආපහු ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දෙන් එයා දින්න දිනිල්ල කොහමද දන්නවද?
1: කොහමද?
2: ආයි හොදි ඕන්න එයා ගත්ත ඡන්ද 234,000ක්.
1: හා
2: ඡන්ද 234,000ක් ගත්තා. චාල්ස් ඩී.බී. කිං දිගාරලා කිව්වොත් චාල්ස් ඩන්බ බර්ගස් කිං තමයි මිනිහගේ නම.
1: ඕ
2: 1927 ඡන්ද 234,000ක් අරගෙන රටේ ජනාධිපති වුණා. ඒක ලස්සරම කෑල්ල ඒක නෙවේ.
1: මොකද්ද?
2: ওই කාලේ වෙනකොට ලයිබීරියාවේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වුණේ නැහැ.
1: හ්ම්.
2: කියන්නේ සර්ව ජන ඡන්ද බලය තිබුණේ නැහැ.
1: ලංකාවේ තිබ්බේ නැහැ නේ වෙති.
2: ඔව්. ලංකාවේ නම්
1: නෑ 1900 නෑ තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ.
2: තිබ්බේ නැහැ. කොහොම හරි පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. යම් සීමිත පිරිසකට තමයි ඡන්ද බලය තිබුණේ. මෙයා ගත්තා ඒ අතරින් ඡන්ද කීයද මං කිව්වේ
1: 234,000ක්
2: ගත්තා. ලයිබීරියාවේ ඡන්ද බලය තියෙන මිනිස්සු එතකොට හිටියේ 15,000. ඒක දිහා කල්පනා කරලා බලන්න. ඡන්ද බලය තියෙන්නේ 15,000යි. චාල්ස් ඩී.බී. කින්ට ඡන්ද හම්බෙලා දිරා 234,000.
1: කොහොමද එහෙම උනේ?
2: තේරෙන්නේ නැද්ද කොහොමද එහෙම උනේ කියලා? අන්න ඒක තමයි වැඩේ. ඊට පස්සේ ජනාධිපති වර්ණයේ දිනලා නැවත ලයිබීරියාවේ ජනාධිපති වෙලා
1: නැවත වෙනවද?
2: නෑ, ඒ තව ගොඩාක් දුර යන්න හම්බෙන්නේ
1: නෑ.
2: එයාගේ පළවෙනි ටර්ම් එකේ කළා වගේම පොඩි පොඩි හොරකම්, ලොකු හොරකම්, පොඩි පොඩි වංචා, ලොකු වංචා ආදී සියල්ල කරනවා. ওই කාලේ වෙනකොට ලයිබීරියාවේ ලොකු රබර් ඉන්ඩස්ට්‍රි එකේ දියුණු කිරීමක් කරනවා. මෙයා තනිකරමේ දියුණු කිරීම යාගේ සාක්කුවටම තමයි ගියා කියලා කියන්නේ. ඊට පස්සේ 1930 විතර වෙනකොට මිනිස්සු එයාගේ පාලනයට විරුද්ධ වෙලා අවසානයේදී එයාට විරුද්ධව විවිධ චෝදනා එල්ල වෙලා ඒ ගැන පරීක්ෂණ ක්‍රියාත්මක වෙනකොට 1930 දී චාල්ස් ඩී.බී. කිං ඉල්ලා අස්සලා පුටුව දාලා ගෙදර යනවා.
1: ඉල්ලා අස්වෙනවා.
2: ඔව් ඔව්. ඒ කියන්නේ එක වෙලාවක් එනවා සැන්ඩි. ඉතින් කොයි දේට වුණත් නැවතීමේ තිතක් කොහෙන් හරි වැටෙන.
1: පස්සේ එහෙම පළාත් සභා ඡන්දෙන් වගේ ආවද?
2: ඒ ගානට විල්ලැජ්ජ නැති ජනාධිපතිල ඒ කාලේ ඉඳලා නෑ මම හිතන්නේ. මම මිනිහ අයින් වෙලා ගිහිල්ලා එහෙමම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක කියන්නේ ඉතින් බලය කියන්නේ එහෙම සෙල්ලමක් ආවහම මේ රටේම තියෙන ඡන්ද 15,000යි මට ඒකෙන් 234,000 කෝඩි කියලා නාඩගම නටන්න පුළුවන්.
1: මිනිසු රැවටෙනවනේ.
2: හැබැයි එක්තරා දුරකට විතරයි. අපිට පේනවා නේ, අපිට පේනවා. අපිට පේනවා සද්දට ඉන්න, අපිට ඉන්න මොකක් කියන්නේ.

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: තිස්ස රජුනි ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුන් ඊතල සොරාද ගත්තේ?
2: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555 6044ට වට්ස්ඇප් කරන්න.

0: සේන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
2: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.

දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: හිතුවද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවා නම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
1: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.

0: මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
2: ඇයි කන් දෙක පුරවල කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා
0: සින්දු සියත.
3: ගියක් සපයි දවලේ.
1: එකම ආටිස්ගේ සින්දු ඩබල්

0: 라당.
1: ඒක පාවිච්චිත් කරනවට ඇත් ලස්සන අන්න අරය ඔයව රවට්ටුව ඔය දන්න අරය ඔයව රවට්ටල දී දැරද අරය ඔයව රවට්ටල දී කියල රවට්ටනෝ
2: අයියෝ
1: එමත් වෙනවා එහෙම කියලා රවට්ටන්න නැතුව කියපු දේ කරන සමහරුත් ඉන්නවා. දෙයක් කිව්වොත් ඒක හරියට තිතට පිළිවෙලට ඇත්තටම හැංගීමෙන් මේ කහන මිනිස්සු මාව විශ්වාස කරන්න ඇති.
2: කියන දේ කරන දේ කියන.
1: මේ මම කියන දේ මිනිස්සු විශ්වාස කරයි. මිනිස්සු ඒක විශ්වාස කළාට පස්සේ මං ඒක නොකර හිටියොත් ඒ මිනිස්සු රැවටේ. එහෙම කරන එක වැරදි. මං කියන දේ කරන්න ඕන කියලා ඒ තමන්ගේ වචන වෙනුවෙන් කැප වෙන සමහරුත් ඉන්නවා. එහෙම ආයතන තියෙනවා. එහෙම ආයතනයක් තමයි AFC කියලා කියන්නේ. මේ බලන්න එයාලා කියන දේ. එයාලා කියනවා
2: පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා
1: කියලා. දැන් කිව්වහම අපිට එන චූන්නිති. අපිට එන සන්තෝසයි. දැන් අපි යනවා. ගියාම පැයෙන් දෙන්නේ නැත්තම්
2: අපිට කේන්ති යනවා. අපි රැවටෙනවා.
1: රැවටිලා ඒතර අපිට තද වෙනවා. මෙතනදී එහෙම වෙන්නේ.
2: අපි යනවා පැයෙන් ලීසින් අනුමත කරගන්න FC එකට. ඒගොල්ලෝ පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා.
1: අපි ගියා වගේම චූන් එකේ ආපහු
2: එනවා.
1: රැවටෙන්නේ නැහැ. තද වෙන්නේ නැහැ වාට. ඔව් කේන්ති ගස්සන්නේ. ඔයාලට මොටර් සයිකලයක් ගන්න ඕන නම් ඔයාලට ත්‍රිරෝද රථයක් ගන්න ඕන නම් ලීස් එක ගන්න යන්න FC එක.

0: ඒද මේ අපි මේවාගේ ඇද
1: මෙහේවයිති කියලා ටිකන්න
0: මේවාට දැන අපිට මේවා ඔයාල බලාගන්න අපි දැ මේවාගන්න රට පේරගත්ත රායක හැබයි රට කෑවා රට පේරගත්ත රායක මෙහෙනවේ මෙහෙන කෑවේ මං්ඥොක්කා රට පේරගත්ත රායක කෑවකිව මොනවද රටබන් රට මම්ම කියන්න හදන්න මේ
1: එහෙම නායක වෙන රටවලත් තින්නවා
0: වෙන රටවල තමයි එහෙම නායක ඉන්න වෙන රටවල ෆර්නෑන්ඩෝ කොලර්ඩි මෙලෝ එයා බ්‍රසීලේ මිලිටරි පාලනය පැවතිච්ච කාලෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච පළවෙනි ජනාධිපති
1: ඒකාධිපති
0: ඕ එකැනෙ හමුදා මුදා පාලනෙන් රට මුදෝගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරමින් රටේ ජනතාවට දේශපාලන නිදහස ලබා දුන්නේ කවුද? ෆර්නෑන්ඩෝ කොලර්ඩි මෙලෝ. වැඩි කාලයක් ඒ ලයින් එක අල්ලා යන්න බැරි වුණා.
1: මොකද උනේ?
0: මොකද උනේ කියන්නේ මේ පොර ජනාධිපති වෙලා
1: කෑවා.
0: හොසෙන් හොරකම් කරන්න පටන් ගත්ත කියලා.
1: ජානවල එන එකත් නිකන් මේ අනේ මන් දන්නේ බලය ගත්තට පස්සේ මොකක් හරි වෙනවද මක්කලෝ මිනිස්සුන්ට?
0: අනේ මන් දන්නේ මොන හේනයක් ගහනවද කියලා පුටු වීද ගන්නෙ උන්ට.
1: ඒකනේ.
0: ඒකද? ඒත් ඒ පුටුවට එනකන් එනවා පූර්වට.
1: ඉඳ ගත්තට පස්සේ?
0: ඉඳ ගත්තද නානවානේ මන් දන්නේ. කොහොමද මේ මේ? මේ. කොලඩි මෙලෝ. එයාගේ ඉතින් කියන්නේ සොරකම් කිරීමට අමතරව බ්‍රසීලේ මිනිස්සු දුප්පත්කමේ අඩියට වැටිලා මිරිකිලා ඉද්දි කිසිම හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධි අද්දි සුකෝපභෝගී ජීවිතයක් ගත කරන
1: ප්‍රසිද්ධි
0: ඒ හංගගෙන හරේ මේ ඒ කියන්නේ
1: හංගගෙන කරා නම් දන්නේ නැහැනේ කට්ටිය
0: ඉතින් දන්නේ නැහැ අනිත් එක තමයි අපි කියන්නේ මේ ඒ තරම් ඝනකම ඒ කියන්නේ හොරාට හොරකම් කරන එක වෙනයි හොරකම් කළා කියලා දැනි දැනි පෙනි පෙනි හොරකම් කරන එක ඒක වෙනයි.
1: ඔව්.
0: මේක එහෙම තත්ත්වයක්. එහෙම අය ඔයාලා එහෙම දැකලා නැහැනේ එහෙම කට්ටිය.
1: එහෙම අය
0: කල්පනා කරලා බලුවොත් අපි නිකන් ලංකාවේ 2500 ක ඉතිහාසෙම දිහා බලුවොත් එහෙම කවුරුවත් නැහැනේ.
1: නෑ මකලෝ නෑ වෙන රටවල ඉන්නේ.
0: නේ නේ. එහෙම එහෙම එලිපිට මේ නිකන් හොරකම් කරලා හොරකම් කරපු සල්ලි වලින් සුකෝභෝගී ජීවිත ගත කරපු තමන් විතරක් නෙමෙයි තමන්ගේ පවුලේ හැමෝම මේ හොරකම් වලට එකතු කරගත්තා.
1: ඔව්.
0: ඈ පවුලේ කියන්නේ ගෑනු දරුවෝ විතරක් නෙවෙයි අයියලා මල්ලිලා මල්ලිලාගේ පුතාලා නංගිලාගේ පුතාලා නංගිලාගේ පුතාලා බැඳලා ඉන්න අයියලාගේ මල්ලිලා ඒ මල්ලිලා බැඳලා ඉන්න නංගිලාගේ පුතාලා එහෙම
1: පරපර හතක්ම
0: ඔව් සේරම එකට එකතු කරගෙන අපි හොරු තමයි යකෝ කියලා හොරකම් කරපු කවුරු? එහෙම මතක් වෙන්නේ නැහැ. කවුරුත් එහෙම ලංකාවේ හිටියා කියලා
1: නෑ නෑ මං
0: නෑ නෑ මතක නෑ
1: නෑ මට මතක
0: නෑ ලංකාවේ මිනිස්සු ගොළුවට පොල් වැටෙන වැඩේ නේද
1: මතක
0: සාත්ගාලා අමතක වෙනවා
1: සාත්ති දෙකයි
0: උචුස්ගාලා අමතක වෙලා යනවා කොහොම හරිදී මේ ඇති වෙච්ච තත්ත්වයන් හමුවේ විවිධ චෝදනා එල්ල වුණා කොලඩි මෙලෝට ඊට පස්සේ ඒක ගැන පාර්ලිමේන්තුව ඇතුලේ කතා බහ වුණා කොංග්‍රස් මණ්ඩලය එයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවා දෝෂාභියෝගයෙන් එයාව පුටුවෙන් අයින් කරන්න කලින් එයා ඉල්ලා අස්සුණා. මොකද ඒ රටේ දෝෂාභියෝගකින් කෙනෙක් අයින් කළොත් නැවත දේශපාලනය කරන්න තහනම් ගන්න බෑ. ඉතින් එයා හින්දා ඊට කලින් පුටුවෙන් අයින් වෙලා ගියා. ගිහිල්ලා කාලයකට පස්සේ ආයි පොලිටික්ස් වලට එන්න ට්‍රයි කළා.
1: එන්න දුන්නද?
0: එන්න දුන්නේ
1: නැහැ. අන්න මිනිස්සු.
0: ජනතාව එයාට නැවත පල්ලාතේ එන්න දුන්නේ නැහැ. අන්න ජනතාවට
1: අන්න ජනතාව
0: ඉන්න රටක්.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.11732 NIBM The City University, the place to be.
5: commercial bank වල ඔබේ ස්ථාවර තැන්පතු වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩිපුරියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
7: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය. Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris E-mobility වෙති 0.1147.750.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
0: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.1155.411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක්. නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක්. මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වටවුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0.771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරීට ඇප. දැරණියගල නොසන්සුන් පොලිසිය හතරකට තුවාල. ශෂීන්ද්‍රට අධිචෝදනා. තෙල් මිල අඩු කළ හැකි සංස්ථාවේ ප්‍රකාශයට විශේෂඥයන්ගෙන් පිළිතුරු. ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් මරණ සංඛ්‍යාව ඉහළට.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4

0: 라당.
1: 알리타 마타카드 알버토 후지모리. 알바드.
2: 잘이 뭐가 되기위.
1: 잘도 받아가요. 잘도 받아가요. 그리고 하루 다음에 데리는 애니 이제 잘이 뭐 어디
2: 기한 게. 그네. 포르투갈어는 거 말다 아쇼바사브.
1: 아쇼바사브. 아쇼바사브 잘이 기기를 간.
2: 이팅 오야 안에 기네 막 데리는.
1: 아 마마 트랜슬레이트 갈라 된다. 내가 믿을 아쇼바사브 기기를 간 데거든.
2: 매디. 하리 하리. 오케이 오케이. 뭐 가도 기회 본 남아?
1: 알버토 후지모리.
2: 아.
1: 피루 원래 히트 ජනාධිපති කෙනෙක්. ඉදා සංසේ අනු ගණන්වල එයා පිරුවල ජනාධිපති වෙනකොට විශාල ජන පිළිගැනීමක් තිබුණා. ගැන්නේ ලොකු රැල්ලක් තිබුණා ෆුජිමෝරිව ජනාධිපති කරන්න.
2: එයා ගායකයෙක් එහෙම නෙවේ.
1: නෑ
2: සාමාන්‍ය මනුස්සෙක්,
1: පොලිටිෂන් කෙනෙක්. එයාව ජනාධිපති පුටුවේ ඉඳන්ඩ පිරුවල විශාල ජන රැල්ලක් ඇති වුණා. ඡන්දෙ බොහොම ලේසියෙන් දින්නා. දිනලා ජනාධිපති බවට පත් වුණා. හැබැයි අර අපි කලින් කතා කරපු අය වගේ තමයි. අර කියනකොට එහෙමයි
2: කරනකොට මෙහෙමයි
1: වුණා. පහු වෙනකොට
2: කොහු
1: කියන්නේ කොහු මෙට්ට. එච්චරට කොහු වුණා මෙයා.
2: කොහු ෆැක්ටරියක්
1: වුණා. ඒක මරුවා චාවාට පිළිගන්න බුණා.
2: ආශ්‍රය තමයි.
1: දැක්කද? යහපත් දෙවිස ආශ්‍රය. යහපත් දෙවල් පොරුදු
2: වෙන. එනම යහපත්.
1: යහපත් දෙන්න මිනිසුන්ට කැත කතා කියන යහපත් දෙයක්. මේ ෆුජිමෝරි කොහු ෆැක්ටරියක් වුණා. එයා විශේෂයෙන් දැන් වංචා දූෂණ හොරකම් වගේ දේවල් වලට අමතරව ෆුජිමෝරිට චෝදනා එල්ලනවා තව ඊට වැඩිය බරපතල දෙයකට.
2: මොකද්ද?
1: ෆුජිමෝරිගේ බුද්ධි ප්‍රධානියා චීෆ් ඉන්ටලිජන්ස් ඔෆිසර්.
2: හරි.
1: එයාගේ නම මෙතන තියෙනවා ව්ලැඩිමිරෝ. ව්ලැඩිමිරෝ මොන්ටෙසිනෝස්. ව්ලැඩිමිරෝ මොන්ටෙසිනෝස් බුද්ධි ප්‍රධානිය හැටියට කටයුතු කරන ගමන් මේ පස්සේ කාලෙක තමයි මේව දැනගත්තේ. තාම බරපතල විදිහට අල්ලස් දීමෙන් තර්ජනය කිරීමෙන් එයා අනික් දේශපාලන නායකයන් රටේ අධිකරණවල විනිසුරුවරුන් සහ රටේ මාධ්‍ය ආයතන අත යටින් කන්ට්‍රෝල් කළා කියලා පස්සේ කාලෙක දැනගන්න හම්බෙනවා. ඉතාම බරපතල විදිහට මිනිස්සුන්ට තර්ජනය කිරීම සහ ඒ තර්ජන සැබෑවට ක්‍රියාත්මක කිරීම ගණනාවක් පිටිපස්සේ මේ ජනාධිපතිගේ බුද්ධි ප්‍රධානියා හිටියයි කියලා පස්සේ කාලෙක වාර්තා වෙනවා. පස්සේ මේවා ටික ටික එළියට ඇවිල්ලා මිනිස්සු මේවට විරුද්ධ වෙනකොට 2000 ඇල්බර්ටෝ ෆුජිමෝරි ජපානේ සංචාරයක නිරත වෙලා ඉන්න ගමන් ජපානේ ඉඳන් ෆැක්ස් එකක් එවනවා ජනාධිපති කමෙන් ඉල්ලා අස්වෙනවා කියලා.
2: මොකක්?
1: ඔව් ජපානේ ඉඳන් ෆැක්ස් එකක් එවන්නේ. එයාට ජපානේ සිටිසන් තිබුණා.
2: ඊට
1: ජපානේ ඉඳන් එයා ෆැක්ස් එකක් එවලා නැවත පීරුවලට එන්නේ නැතුව කාලයක් ජපානේ රැඳී හිටියා. කොමහරිය පීරුවල පාර්ලිමන්ට් එක මේ අස්වීමේ ෆැක්ස් එක බාර ගන්න නැතුව පාර්ලිමේන්තුව ඇතුලේ දෝෂාභියෝගයක් සාකච්ඡාවට අරගෙන නිසි පරිදි ආව තනතුරෙන් අයින් කරලා
2: තියෙනවා.
1: හරි. මේ වගේ කතාවක් නිකන් කිට්ටුවේ ගහලා තියෙනවා වගේ කාට හරි හිතෙනවනම්
2: අද්දෙද්දෝදී.
1: හරි. මේ වගේම කතාවක් ඔයාලට ඇහිලා ඇති සමහර විට. ජනාධිපති කෙනෙක් බුද්ධි ප්‍රධානියෙක් පිටරට ඉඳන් ආපු අස්වීමේ ලිපියක් වගේ කියනකොට ඔය ෂුවර් එකට පීරුවලද කියලා හඬ හිතනවා ඇති. මේ ෂුවර් එකට
2: පීරු
1: ගැන කතාවක් අපි කිව්වේ. ඉතින් පස්සේ කාලයක් ජපානේ ඉඳලා අන්තිමට චිලී වලට ඇවිල්ලා චිලී වලින් එයාව නැවත පීරුවලට බාර දීලා එයා කලින් ජනාධිපති හැටියට ඉන්නකොට එයයි බුද්ධි ප්‍රධානියයි එකතු වෙලා කරපු වැරදි ඔක්කොටම දඬුවම් විඳින්න සිද්ධ වුණා ඇල්බර්ටෝ ෆුජිමෝරි.
2: හොඳයි දඬුවම් විඳින්න හම්බුණා කියන්නේ හොඳයිනේ.
1: කවදා හරි වෙනවා.
2: ඔයේ
0: ලන්ඩන්.

0: 라당.
1: 어머, 빨간색 얘기하니?
2: 댐마클로 말았나? 미니수 ජනතාව ගැන හිතනවා කියලා සමහර මිනිස්සු දැන් මේ අපි පැයත් කතා කරා. දැන් මේ කලිනුත් අපි කතා කරා. බලයට එනවා කියලා බොරු කියලා ජනතාව වෙනුවෙන් කැප වෙනවා, ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. එහෙම කියලා බලයට ඇවිල්ලා අවසානේ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්නේ නැහැනේ මකලෝ.
1: ආ ඔව්ද කරේ.
2: වෙන වෙන දේවල්.
1: ධනේ වෙලාවක් තියෙන්නේ.
2: ඒකනේ. හැබැයි කියන්නේ කොහමද? ජනතාව ගැන බලනවා. ජනතාව වෙනුවෙන් කැප වෙනවා කියලා.
1: කියන්න තු බෑනේ. ඒ ටික කිව්වට ජනතාව
2: ඡන්දෙන්නේ.
1: මේක මෙහෙමනේ දැන්. ජනතාවට බොරු කිව්වට නැත්නම් ජනතාව ඡන්දෙන්නේ. ඇත්ත කිව්වොත් ජනතාව ඡන්දෙන්නේ නැහනේ.
2: ඒකනේ.
1: ඉතින් බොරු කිව්වම තමයි ජනතාව ඡන්දෙන්නේ.
2: හැබැයි මකලෝ මම දැක්ක දෙයක් තමයි, කියන්නේ බොරු ප්‍රදර්ශනයක් නැහැ. අපි මෙහෙමයි කියලා. හැබැයි නිහඬ සේවයක් මේ රටට ලෝකෙට කරන කම්පැනි එකක් තියෙනවා. ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මිනිස්සු දන්නවා, මිනිස්සු ඒගොල්ලන්ව දන්නවා. ඒගොල්ලෝ මිනිස්සු ගැන හිතනවා.
1: සද්ද නැතුව වැඩ නේද?
2: වැඩ.
1: සද්ද නැතුව වැඩ.
2: ඒගොල්ලෝ මිනිස්සු ගැන හිතනවා. ඒගොල්ලෝ
1: මේ විතරක් නෙවෙයි, ඒගොල්ලෝ
2: planet එක
1: ගැන හිතනවා. සද්ද නැතුව.
2: සද්ද නැතුව. මහා ලොකු නේද? ප්‍රදර්ශනය කරන්න දේවල්.
1: නමත් කිය දෙත්.
2: ඒ තමයි Alliance Finance.
1: Finance AFC. ඒගොල්ලෝ සද්ද නැතුව වැඩ කියන්නේ මම හිතන්නේ මේ. ඒගොල්ලෝ අර ගස් මිලියන එක ප්‍රොජෙක්ට් එකක ඉන්නවා මේ. ඉවරත් ඇති සමාට උඟ දවසේ ඉගෙන
2: ඉවරයි. ඒක මේ අවුරුද්ද වෙද්දි ඉවර කරනවා කියලා
1: කිව්වනේ. ගස් මිලියනයක් වවනවා ඒ පැත්තෙන් ප්ලැනට් එක වෙනුවෙන්, අනිත් පැත්තෙන් මිනිස් වෙනුවෙන් වැඩ කරනවා. දැන් මේක වුණත් බලන්නකෝ. දැන් මොකටද මං කියන්නේ ලීසින් සමාගමක් පැයෙන් ලීසින් එක දෙන්න? මොකටද?
2: ඒගොල්ලන්ට පුළුවන් ඉතින් සතියක් දෙකක් මාසයක්
1: ඩොකියුමන්ට් එක දීලා දවස් තුනකින් එන්න කියලා කියන්නේ. පුළුවන්. මොකටද
2: මිනිස්සු ගැන හිතනවා?
1: මිනිස්සු ගැන හිතලා කරන්න, තනිකර මිනිස්සු ගැන හිතලා කරන්න. මොකද ඒගොල්ලන්ට මේ පැය ඉංග්‍රීසින් එක හදලා දුන්න කියලා ඒගොල්ලන්ට අමුතු වාසියක් තියනවද?
2: වැඩිපුර ගාණක් හම්බෙනවනේ, අත යටින් ගාණක් හම්බෙනවනේ.
1: නෑ
2: නෑ නේ.
1: ඒගොල්ලන්ට දවස් දෙකෙන් දුන්නත් ඒ ලීසින් එක ලීසින් එකමයි, පැයෙන් දුන්නත් ඒකමයි. මිනිස්සු ගැන හිතලා කරන්න, මිනිස්සු වෙනුවෙන් කරන්න.
2: අනිත් එක දැන් ඔය ලීසින් අනුමත කරගන්න එනකොට ඒගොල්ලෝ කියනවා ගොඩක් ડોකියුමන්ට්ස් අරන් ඉන්න ඕනේ, පොඩි ප්‍රමාණයක් අරගෙන ඉන්න කියලා. අනිත් එක තමයි 13:20 එකට කෝල් කරලාම යන්න. මොකද වැඩේ ලේසි. මොනාද ගේන්න ඕනේ, මොනාද මං පුරවන් එන්න ඕනේ, ඔය විස්තර ඔක්කොම ඒගොල්ලෝ කියලා දෙනවා. ඊට පස්සේ ළඟම තියෙන Alliance Finance ශාඛාවට යන්න. අනිත් එක තමයි මකලෝ three wheel වලටයි bike වලටයි තමයි මේ පැන් ලීසින් අනුමත කරන වැඩේ දෙන්නේ ඒගොල්ලෝ. අනිත් එක bike එකක් ගන්නකොට ඔයා ඒගොල්ලෝ නොමිලේ දෙනවා ජැකට් එකයි හෙල්මට් එකයි. එච්චරයි.

commercial bank නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-832-1000 NIBM The City University, the place to be.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: සුබ දවස
3: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 7 18 වට්ස්ඇප් කරන්න.
3: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ

0: digital හෝ flash app එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60 70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. 98.2 FM 98.2

0: Sietäjä.
1: Ladang!
2: Sun රජ වුණත් එකයි, රජුන් පිස්ස වුණත් එකයි කියලා කතාව.
3: මං අහලා තියෙන ඒ කතාව.
2: කොහේ හරි යන පිස්සෙක් අල්ලලා රජ කළත්, රජුරවන්ට ඉන්න ගමන් පිස්සු හැදුනත් දෙකම එක හා සමාන ප්‍රතිඵලයක් තමයි එනවා කියලා කියන්නේ. අනික් අතට දැන් දැන් නම් ඉතින් මේ නල්ලේ කොටාගෙන ඉන්නේ නැහැ නේ කවුරුත් රජකම. එහෙම දැන් නල්ලේ කොටාගෙන ඇවිල්ලා මේ තියෙන මේ නල්ල බලහක් නල්ල බලහක් නගල් දුරුත් ඉන්නවා.
3: ඉන්නා.
2: ඒකලා ඒක
3: කවුරුත් මේ කොටාගෙන ආවේ ඒ කාලේ ඉඳන්.
2: මේ කොටලා తీර මේ නල්ලේ අපේ තාත්තා කෙටුවා මේ දැන්නක මේ මමනේ කියලා එහෙම. නල්ල පෙන්න අර ඉන්නවා. ඒව එච්චර දැන් එච්චර වැඩ කරන්නේ නැහැ. මොකද මිනිස්සුනේ නායකයෝ පත් කරගන්නේ දැන් ලෝකේ.
3: ප්‍රජාතන්ත්‍රවාදී ആയി තියනේ ඉතින්.
2: ඔව් ඒක තමයි හෙන්නේ. මොකද පිස්ස රජ වෙනවා නම් කවුද මේ පිස්සකෝ පත් කරලා තියෙන්නේ?
3: පිස්ස
2: ඒ පිස්සදම
3: පිස්සදමයි
2: ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. අන්න ඒකයි ඉතින් අපි කියන්නේ. පිස්සු කෙලින්න බකේලා.
3: ඒකනේ පුන පුනා කියන්නේ මේ.
2: පුනා කියන්නේ ඒකයි.
3: අපි මේ පිස්සෙන් වගේ කියන්නේ ඒකයි.
2: පිස්සු කෙලින්න බා. ඔයා ගැරේ වා ජීවිත කාලෙම ඔයා කරන ඕන වැඩක් ඕන පිස්සුවක් කරගත්තර කවන්නේ. අර කතර ගහන දවසට පිස්සු කෙලින්නතු ඉන්න පුළුවන් නම් නේද?
3: ඔව්.
2: ඈ එහෙම පුළුවන් නම් ඉතින් මේ වඩ මෙහෙම වෙන්නේ නැහැ. මේ එහෙම තව කතාවක් කියන්නනේ යන්න කලින්. මේ ඇවිල්ලා ජීන් බේඩල් බොකාසා. හරි. ජීන් බේඩල්
3: බොකාසා.
2: බොකාසා. මෙයා කළා නියමම වැඩක්.
3: නියමම හොර වැඩක්ද?
2: හොර වැඩක් නෙමෙයි.
3: හා?
2: මේක කොටින්ම කියනවා නියමම පිස්සු වැඩක්.
3: හරි.
2: බොකාසා එයාගේ රටේ නායකයා බවට පත් වෙලා එයාගේ රට මොකද්ද කියලා කිව්වේ නැහැ
3: නේද? කියන්නේ කියන්නේ.
2: සෙන්ට්‍රල් අප්‍රිකන් රිපබ්ලික්.
3: හරි.
2: අප්‍රිකානු මහද්වීපේ වෙනත් රටවල් වලට මැදි වෙලා තියෙන චූටි රටක් ඈ. මේකේ නායකයා බවට බොකාසා පත් වෙනවා හමුදා කුමන්ත්‍රණයකින්.
3: හරි.
2: එයා මිලිටරි ඔෆිස කෙනෙක් හමුදා කුමන්ත්‍රණයකින් එයා රටේ නායකයා වෙනවා 1966. ඊට පස්සේ එයා ඉතින් වැඩේ අරගෙන යනවා. ඒ වැඩේ එයා අරන් යන අතරේ ටිකෙන් ටික හරිම ඒකාධිපති පාලකයෙක් බවට පත් වෙනවා බොකාසා. මේක කොච්චර ඔඩු දිව්වද කියනවා නම් මිනිහට 1970 දශකයේ මැද භාග වෙනකොට රජ පිස්සුව හැදෙනවා. මෙයාට හිතෙන්න පුළුවන් මම රජෙක්.
3: මට රජ වෙන්න පුළුවන්.
2: ආ මම තමයි මේක රජ කරන්නේ.
3: මට බලය තියෙනවා.
2: කොහෙද? 1977 මිනිහා ඇත්තටම ඒ සෙන්ට්‍රල් අප්‍රිකන් රිපබ්ලික් කියන රටේ ව්‍යවස්ථාව අහෝසි කරලා රටේ අධිරාජ්‍යය කියලා ඔටුන්නකුත් දාගෙන මිනිහා සම්පූර්ණයෙන් ඒක රට රාජාණ්ඩුවක් බවට පත් කරගත්තා. හිතන්නකෝ පිස්සුවේ ධර්ම මේ 1970 ගණන්වල 77.
3: ඒ
2: කියන්නේ ලෝකේ 1500 ගණන් 600 ගණන් 700 ගණන් වලින් පස්සේ රජවරු පන්න රජුරුවන්ගේ බලය පාර්ලිමේන්තුවට උදුරගෙන ජනතාව අතරට ලබාගෙන පුළු ලෝකෙම වෙනස් මගක ගමන් කරමින් ඉන්න අතරේ මෙයා කාට හිතෙනවා තමයි මේ රටේ රජුරුව කියලා ඔටුන්නකුත් හදාගෙන එම්පර බොකාසා කියලා නමකුත් දාගෙන එම්පර බොකාසා. අනේ බොකාසාගේ අධිරාජ්‍ය පැවතුනේ අවුරුදු 2 1979 වෙනකොට ප්‍රංශේ මැදි ප්‍රංශ පොඩ්ඩ වටවිඩවල මේ මොන සමයම ප්‍රංශ මැදිහත් වෙලා සෙන්ට්‍රල් අප්‍රිකන් රිපබ්ලික් එකේ බොකාසාව බලයෙන් පහ කරලා නැවත ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පවත්වලා අලුතෙන් නායකයෙක් පත් කරගත්තා. ලෝකේ රටවල් බලය දේශපාලනය යන අතක් තියෙනවා. ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට හරවලා ගේමක් ගහන්න පුළුවන් කෙනෙකුට.
3: හැබැයි
2: ටික කාලේ සැන්නේ වැදට පැඩලා එන නැටුවක් නටලා මන් තමයි පොර කියලා ඉන්න පුළුවන්.
3: මිනිස්සුත් බලාගෙන ඉදී පොඩි කාලයක්.
2: නියමයි ලස්සනයි සර්කස් එක නියමයි. හැබැයි ටික කාලයයි. සමහරුන්ගේ ඒ කාලේ ගෙවිලා.
3: සමහරුන්ගේ තව ගෙවෙන්න තියෙනවා.
2: තව ගෙවෙන්න තියෙනවා. අපි එදගේ අපේ දැන් කාලේ ගෙවිලා.
3: එහෙනම් අපි යන්න ඕනේ.
2: අපි යන්න ඕනේ.
3: අපේ කාලේ ආයේ පටන් ගන්නෙ සඳුදා.
2: ලබන සඳුදා හවස 5ට අපි ආපහු එනවා ලාඩක් ගහන්න. චාලිවත් එක්කගෙන සැන්ඩිවත් එක්කගෙන ගිහිල්ලා එන්නම් අදට. මම කවුද?
3: මකලෝ.
4: ආ
0: ගුවන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරී ටැප. දැරණියගල නොසන්සුන් පොලිසිය 4කට තුවාල. ශශේන්ද්‍රට අධිචෝදනා. තෙල් මිල අඩු කළ හැකි සංස්ථාවේ ප්‍රකාශයට විශේෂඥයන්ගෙන් පිළිතුරු. ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් මරණ සංඛ්‍යාව ඉහළට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: UK කොලිට් ඇසෙස්මන්ට් 2025-2026 සම්මාන උළෙලේදී සියත ටීවී යළි සම්මානෙන් පිදුම් ලැබුවා. වසරේ හොඳම ප්‍රවෘත්ති විකාශ ටීවී සම්මානයේදී හිමි වූයේ සියත ප්‍රවෘත්ති වෙතයි. වසරේ හොඳම ප්‍රවෘත්ති විශේෂාංගයට හිමි සම්මානය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ විසින් නිෂ්පාදනය කරන සියත ටෙලිවැකි විශේෂාංගය වෙත හිමි වුණා. වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස උදේෂා නිඩමගෙදර සම්මානෙන් පිදුම් ලැබුවා. සියත ටීවී ඇය වැඩසටහන හොඳම කාන්තා වැඩසටහන ලෙස සම්මාන ලබාගත් අතර හොඳම විනෝදාස්වාද වැඩසටහන ලෙස සම්මාන දිනාගත්තේ සියත තරු පිරිරෑ වැඩසටහනයි. UK කොලිට් ඇසෙස්මන්ට් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ වෝටර්සේජ් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඩෙංගු වසංගත තත්ත්වය මර්ධනය කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවන ලෙස රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
2: මේක ජාතික සෞඛ්‍ය හදිසි තත්ත්වයක්සේ මේ මොහොත දකින්න ඕනේ. මොකද මින් එහාට මේ තත්ත්වය වර්ධනය වුණොත් ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීම, ඩෙංගු මදුරුවා ව්‍යාප්ති වීම, ඩෙංගු රෝගයේ වර්ධනය මේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න නොහැකි මට්ටමට පත්වොත් මේකේ පාලනය සම්පූර්ණයෙන් ගිලිහිලා යනවා. ඒ නිසා තැනින් තැන ඩෙංගු වර්ධනය සඳහා ව්‍යාපෘති සිද්ධ කරනවා වෙනුවට අපි විශ්වාස කරනවා සියලු පාර්ශ්ව එක තැනකට ගෙනල්ලා ජාතික මට්ටමේ මෙහෙයුම් කමිටුවක්, එහෙම නැත්නම් ඩෙංගු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කරලා ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක්, ඉලක්කගත ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කරලා ඒ සැලැස්ම බිම් මට්ටම දක්වාම ක්‍රියාත්මක කිරීම වහාම සිද්ධ වෙන්න ඕනේ. අපි දකිනවා සෞඛ්‍ය පද්ධතිය විදිහට එක පැත්තකින් රෝහල් පද්ධතිය වේගයෙන් දුවනවා රෝගීන් ආරක්ෂා කරගන්න, අනිත් පැත්තෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ප්‍රජා වෛද්‍ය අංශය, මහජන සෞඛ්‍ය ඒකකය මේ සියල්ල එකතු වෙලා රෝග නිවාරණය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරනවා. හැබැයි ඊළඟට අනිත් පැත්තෙන් පළාත් පාලන ආයතන හරහා අපි දකිනවා මේ ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම කොයිතරම්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. නමුත් එහෙම යම් යම් ක්‍රියාකාරකම් තැන් තැන්වල සිද්ධ වෙනවා.
1: ඩෙංගු කීටයන් බෝවීම වළක්වා ගැනීම සඳහා ඉවතලන ද්‍රව්‍ය පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර පැවසුවේ.
3: මේ වෙනකොටත් කරන ලද කීට විද්‍යා සමීක්ෂණ මගින් තවමත් පාසල්, රජයේ ආයතන, කර්මාන්ත ශාලා සහ ආගමික ස්ථානවල වඳුරු කීටයන් බෝවිය හැකි සාන වැඩි වශයෙන් සොයාගෙන තියෙනවා. ඒ හැම තැනකම ගත්තොත් වැඩි වශයෙන්ම අපි වඳුරු කීටයන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තියෙන ඉවතලන භාජන, ජලය එක්රැස් කරන භාජන, తాවකාලිකව ඉවත් කරන ආයතන, ඒ කියන්නේ අපි ගෙදරවල්වල පණිට්ටු, බේසන් ඒවා පැත්තකින් තියලා තියෙන ආයි ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා, ඒ වගේ භාජනවල විසිතුරු ආයතමවල ගෙදර තියෙන මිදුල් වල තියෙන විසිතුරු ආයතම, ඊළඟට ටයර්, ඊළඟට පොලිතීන් වගේ දේවල් වහන්න ගන්න දේවල්, සුරතල් සතුන්ට ජලය ලබා දෙන භාජන, ස්වාභාවික ස්ථාන, ඒ කියන්නේ සමහර වෙලාවට අර ගස්වල තියෙන ගස්වල බෙනවල පවා මේ මදුරු කීටයන් බෝ වෙනවා. ඊට අමතරව වායු සමීකරණ ශීතකරණ තැටි, භාවිතා නොකරන වැසිකිලි උපාංග පොකුණු, මාළු දාලා නැති පොකුණු, කොන්ක්‍රීට් ස්ලැබ්ස්.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 44,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දිනේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 44,480ක්. සාධාරණ වෙළඳාම යන පදනම මත ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත යුතු බව බලශක්ති විශේෂඥ සිරිල් සුදුවැල්ල පවසනවා. ඔහු සඳහන් කළේ ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල පහත යාමේ සහනය පාරිභෝගිකයන්ට ලබා දිය යුතු බවයි.
4: දැනට සාමාන්‍යයෙන් සංස්ථාවේ දවස් 25ක් 24 ප්‍රමාණයක් තෙල් ස්ටොක් කරන්න පුළුවන්. හැබැයි ওই කතාව තෙල් මිල වැඩි වෙනකොට වගේම අඩු වෙනකොට දෙකටම එකහ සමාන තියෙනවා. දැන් අපිට යුද්ධ පටන් ගන්න වෙලාවේ ඉස්සරහට අපිට තෙල් ගන්න ඕන මුදල් ඕන වෙයි කියලා යුද්ධයේ එයි කියලා බලාපොරොත්තු වෙන අතේ තිච්ච ටිකෙත් මිල වැඩි කරලා බලාපොරොත්තු වෙච්ච මිල වැඩිවීමක් හිතලා. හැබැයි මේ වෙලාවේ මිල අඩු වුණාම වැඩි මිලට ගෙනාම තෙල් ටික තියෙන නිසා අඩු කරන්න බෑ කියනවා. ඒ තෙල් ටික විතරලා අලුතෙන් තෙල් ටිකක් කරගන්න. හැබැයි ඒ දෙකම සාධාරණ නැහැ. සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගත තියෙන ෆෙයා ට්‍රේඩ් කියලා. දැන් ටැංකි වල දැම්මම ඒ කවද ගෙනාවු තෙල්ද කොයි වෙලාව ගෙනාවු තෙල්ද එහෙම ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. අපි තෙල් වැඩියෙන් ගන්න අඩුවට කරන අඩුවට ගන්න වැඩියත් කරන නිසා මේ වෙලාවේ සුළු ප්‍රමාණයෙන් හෝ මං හිතන්නේ තෙල් මිල අඩු කිරීමක් අනිවාර්යෙන් රජය කළ යුතුයි. ෆෝවර්ඩ් ඇග්‍රීමන්ට් අත්සන් කළ තියෙනවා නම් ඒ වගේ වෙලාවට අත්සන් කරනවා. ලෝකෙ ගණන් වැඩිම යුද්ධ වෙලාවක අත්සන් කළා යුද්ධ ඉවරලත් මාස ගණනක් ඒ ගන්න කියවන්නේ නම් ඇග්‍රීමන්ට් අත්සන් කිරීමේදී ඒ පිළිවන් සැලකිල්ලක් දක්වලා නැහැ කියන දා පේන්නේ.
1: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවද මෙරට ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි වී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා හේතුවෙන් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සඳහන් කළා.
5: ලංකාවේ ඉන්ධනවල මිල ලෝක වෙළඳපොලේ ප්‍රමාණයට උඩපළහැ දාන්න බැරි වෙලා හේතුව තියෙන්නේ මම දන්නේ හරියට මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් නැතුව හදිස්සියට ඉන්ධන ලබා ගන්න නිසා ඒකේ ඒ ලැබෙන ප්‍රතිලාභය මහජනතාවට දීමට නැහැ කියලා තියෙනවා. අදයින්නම් තමයි ලෝක වෙළඳපොලේ තියෙන බැරල් එක යුද්ධය පටන් ගත්තට පස්සේ අඩුම අවස්ථාව ඕක තවත් අඩු වෙලා අර කලින් තිබ්බ ප්‍රමාණයට අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි දැන් දැමුත් ප්‍රශ්නේ තියෙන්නේ රජය කියන්නේ ඉදිරි මාසෙ එකමාර දෙකකට ඉන්ධන දැනටමත් මිලදී ගත්ත නිසා ඒකේ වාසිය දෙන්න බෑ කියලා. දැන් මේ වාසිය දෙන එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වෙනවා.
1: ලංකා කර්ජ තෙල් නීතිගත සංස්ථාව පාරිභෝගිකයින් අසාධාරණයට පත් කිරීමෙන් වැළකිය යුතු බවයි සමස්ත ලංකා ත්‍රීරෝතර රේදුරංගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ. මේ අතර ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් දර්ශක අනුව බොරතෙල් බැරලේක මිල අද සටහන් වන්නේ ඩොලර් 79ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75ක් ලෙස සටහන් වී තිබෙනවා. බර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72ක්. මෙම මාසයේ අවසානයේ ඉන්ධන මිලේ සැලකිය යුතු සංශෝධන සිදු නොවන බවයි කණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ දැනට ලෝක වෙළඳපොලේ පවතින මිලට බොරතෙල් ලැබීමට මාසයට ආසන්න කාලයක් ගතවනු ඇති බවයි.
6: මෙරට ඉන්ධන පිරිපහදුව සඳහා භාවිත කරන මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 74ක් දක්වා පහත ගියා. මේ තත්ත්වය යටතේ ඇයි ඔබතුමන්ලා ඉන්ධන මිල තාමත් අඩු නොකරන්නේ?
7: මර්බන් එකේ ඩේ ප්‍රයිස් එක තමයි ඒ 74 කියලා තියෙන්නේ. ඒ ප්‍රයිස් එක ඇප්ලයි වෙන්නේ අගෝස්තු වලට තමයි ඩේ ප්‍රයිස් එක කියන එක ඇප්ලයි වෙන්නේ. ගණනය කරන්නේ මාස දෙකක් ඉස්සරහට. ක්‍රූඩ් එක ගණන් ගන්න. මර්බන් කියන ක්‍රූඩ් එක මේ වෙද්දි 104ක වගේ ප්‍රමාණය තියෙන්නේ. ඊළඟ මාසෙත් 101ක් කියන ප්‍රමාණයට තමයි මේ වෙද්දි මිල සකස් කරලා තියෙන්නේ. රිෆයින් ප්‍රොඩක්ට් වල තමයි එදා තියෙන ප්‍රයිස් එක එදා ගන්න ගාන්න දවස් 5කට ඇවරේජ් කරලා ගන්න.
6: ඔබතුමන්ලා කිව්වා ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 129ක අලාභයක් වෙනවා කියලා. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 60ක අලාභයක් තියෙනවා කියලා. ඉන් කොටසක් රජය සහනාධාරයක් විදිහට ගෙව්වා. දැන් ඒ පාඩුව සිදු වෙන්නේ නැද්ද?
7: මේ මාසෙත් පාඩුව ගන්න එකලා තියෙනවා. එතකොට ඊළඟ මාසෙ වෙද්දී පාඩුව නැතුව යනවා. රජයෙන් දෙන සහනාධාර නැතුව යනවා. ඊට පස්සේ තමයි මිල අඩු කිරීම පටන් ගන්න. ඊට පස්සේ තමයි ආර්ථිකයෙන් පල්ලයට මිල ගණන් පල්ලයට එන්නේ.
6: මේ තියෙන තත්ත්වය අනුව මේ මාසයේ අවසානයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 300කට ආසන්න අගයකට අඩු කරන්න පුළුවන්ද?
7: මේ මාසයේ අන්තිමට 300ට එන්නේ. මේ මාසයේ අන්තිමට බොහෝ වෙලාවට 400 කිට්ටුවේ තමයි තියෙන්නේ. ඊළඟ මාසෙකදී තමයි ඊළඟ ගණනකට ආවොත් එන්නේ. මේ ගණනට පල්ලයට මිල ආවොත් එන්නේ.
6: මේ මාසයේදී කණිජ තෙල් ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 522ක් වැය කරලා තිබුණා. දැන් මේ මුදල අඩු වෙලාද?
7: දැන් මේක 300 ගණනකට වගේ ඇවිල්ලා තියෙනවා. 300 ගණන 200 ගණනකට වගේ කිට්ටුවට ඇවිල්ලා තියෙනවා.
6: මේ වගේ තත්වයක් තියෙද්දි තාමත් ඉන්ධන මිල අඩු නොකරන්නේ ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු ආනයනයෙන් සිදුවෙච්ච අලාභය ආවරණය කරගන්නද?
7: නෑ, ඒක අපිට අදාළත් කියන්නේ ගල්ලඟුරු වලට අපිට සම්බන්ධ නැහැ. ඒක විදිහට බලන්නේ නිෂ්පාදනයේ මේක බලපාන්නේ ඉන්ධන වල මිල ගණනය කිරීමට කිසිසේත්ම ගල්ලඟුරු වල කිසිදු සම්බන්ධයක් නැහැ. Inside story.
1: සෑම ආනයන ගණතනුවක් සඳහාම බැංකු මගින් නිශ්චිත වෙන් කරන ලද හඳුනා ගැනීම අංකයක් භාවිත කළ යුතු බව අමාත්‍ය අනීජන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ආනයන කටයුතු වලට අදාළ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂම අධීක්ෂණය කිරීම සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි නව නියාමන රෙගුලාස ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම ගැසට් නිවේදනය නිකුත් කළේ ආනයන හා අපනයන පනත යටතේ. ආනයන ශේෂ්ත්‍රයේ විනිවිද භාවය ඉහළ නැන්වීම සහ විදේශ විනිමය පිටතට ගලා යාම විධිමත් ලෙස නිරීක්ෂණය කිරීම එහි ප්‍රධාන අරමුණයි. මේ පිළිබඳ පැහැදිලි කළ අමාත්‍ය අනීජන්ත ප්‍රනාන්දු.
8: ආනයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැංකු ඒ හරහා මුදල් ලැබීමේදී විශේෂයෙන් අත්තිකාරම් මුදල් ලැබීමේදී සෑම බැංකුවක් විසින්ම කළ යුතු කාර්යයක් වෙනවා. බැංකුවක් විසින් දැන් සිදු කළ යුතු වෙනවා සෑම බැංකුවක් විසින්ම ආනයනය කරනු ලබන සෑම ගනුදෙනුවකටම නිශ්චිතව වෙන් කරන ලද අංකයක් හඳුනා ගැනීමේ අංකයක් අවශ්‍ය වෙනවා. ඒ අංකයත් සමග පහත තොරතුරු ලබා දෙන්නට වෙනවා ශ්‍රී ලංකා රේගුවට. ඉදිරියේදී ඒ ආනයනය කිරීම තොරතුරුත් ආනයනය සඳහා යවන ලද ඩොලර් රෝ විදේශ විනිමය ප්‍රමාණය හරියට සංසන්දනය කර ගැනීමේ අවශ්‍යතාවයේ නියාමනය කිරීම තමයි මේකේ අරමුණ. ඒ තොරතුරු තමයි අංක 1 වලංගු බදු ගෙවීමේ අංකයක් අපි කියන ටැක්ස් වැලිඩ් ටැක්ස් පේ ඐඩෙන්ටිෆිකේෂන් නම්බර්. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ ඒ වලංගු බදු ගෙවන හඳුනා ගැනීමේ අංකයක් අපිට අවශ්‍ය වෙනවා. කාගේද? ආනයන කරුගේ. ආනයන කරුගේ ලිපිනේ අපිට අවශ්‍ය වෙනවා.
1: ඇමරිකානු ඩොලරේ විකුණුම් මගේ අද රුපියල් 338.70ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 328.85ක් ලෙසයි. සමාජ වගකීමක් ඇති දරුවන් පිරිසක් ගොඩනැගිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ උත්සවයකට එක්වමින්.
9: අධ්‍යාපන කොට්ටාස කීයක් තියෙනවද? මම හිතනවා අපි මේ කොට්ටාසේ මෙහෙම නම් හැම කොට්ටාසයක් තුළම කොහොමට ඇද්ද, කොහොමට ඒ සැඟවුණු දක්ෂතා තියෙන ළමයින් ඇද්ද? අවස්ථාව එනකන් ඒකට පොඩි තල්ලුවක්, පොඩි අවස්ථාවක් අපි දෙන්න තියෙන. ඊට පස්සේ ඒගොල්ලොට ඒ පිහාටුව ඇති යාඹගෙන ඉදිරියටම යන්න ඒකයි අපි දෙන්න ඕනේ. ඒ පොඩි විවෘත කිරීම, ඒ අවස්ථාව තමයි දරුවන්ට අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අපි මේ අධ්‍යාපනය තුළින් කරන්න හදන්නේ. ජනප්‍රිය පාසලකට යන නවද නැද්ද කියන එක නෙවෙයි, පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙනවද නැද්ද කියන එක නෙවෙයි.
1: රට තුළ පවතින බොහෝ ගැටලුවට විසඳුම පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වරාය වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: මේ බොහෝ ප්‍රශ්නවලට ඇත්ත වශයෙන්ම හරියාකාර උත්තරයක් දැන් ලබා ගන්නට කදිම අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි පළාත් සභා මැතිවරණ. අපි රජයට යෝජනා කරන උපකරණ සිස්ටම් චේන්ජ් එක නිවැරදිද? උපකරණ සිස්ටම් චේන්ජ් එක ඔබගේ රාජ්‍ය ප්‍රතිපත්තිය, ඔබගේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිවැරදියි රටේ ජනතාව හිතනවා. අවස්ථාව දෙන්න පළාත් සභාව හරහා ජනමතයට ඒ ජනමතය ඉදිරිපත් කරා. ඇයි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ? පළාත් සභා මැතිවරණය පැවැත්වීම තුළ අපිට බලන්න පුළුවන් රජයේ අධ්‍යාපනය කරන වැඩේ හරිද කියලා.
1: පාස්කු ප්‍රහාරය මාර්ගෙන් පුද්ගලයන් දඩයම් කිරීමේ දේශපාලන උපක්‍රමයක් ආණ්ඩුව විසින් සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නා පෙරම ප්‍රකාශ කළා.
11: පාස්කු ප්‍රහාරය මුවාවෙනුත්, හොරකම් අල්ලන මුවාවෙනුත් කරන්නේ තමුන්ට විරුද්ධවාදී කියන දේශපාලඥයෝ, තමුන්ට විරුද්ධව නැගී සිටී කියලා හිතන දේශපාලඥයෝ දඩයම් කිරීම, වද හිංසා පැමිණීම තමයි කරන්නේ. ඒ හින්දා කලයේ කතන්දරේ අරගත්තත් අපි දන්නවා එයාගේ පුතා බිරිඳ කියපු දේවල් අද සත්‍ය වෙමින් පවතිනවා. මොකද හේතුව අද CID එක පවා පරීක්ෂණ කරමින් ඔහුට වද හිංසා දුන්නා, ඔහුට අමානුෂික විදිහට සැලකුවා කියන එක අද පිළිගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා.
1: මේ සමගයේ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර.
12: ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළට ඇවිල්ලා. එකෙන් කියන්න තියෙන්නේ යුද්ධය පටන් ගන්න කලින් තිබුණට වඩා අඩු තත්ත්වයකට, අඩු මිලකට දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල සටහන් වෙනවා. අපි මතකයි අපේ රටේ ඉන්ධන මිල ගත්තාම මාර්තු මාසේ 5 වෙනිදා තිබුණේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 293යි, ඩීසල් ලීටරයක් 281යි. අද පෙට්‍රල් ලීටරයක් 300 434යි, ඩීසල් ලීටරයක් 407යි. මාර්තු 5 වෙනිදා නම් ගත්තාම රුපියල් 142කින් පෙට්‍රලුත්, ඩීසල් රුපියල් 126කින්ුත් වැඩිලා. ප්‍රතිශතයක් විතර ගත්තාම පෙට්‍රල් 148කින් වැඩිලා තියෙනවා, ඩීසල් 144කින් වැඩිලා. අපිට මතකයි යුද්ධය පටන් ගත්තු ගමන් ආණ්ඩුව තෙල් මිල වැඩි කරා. එතකොට මේ රටේ තිබුණේ වැඩි වෙමින් තිබුණු මිලට ගත්තු හොර තෙල් හෝ ඩීසල් හෝ පෙට්‍රල් නෙමෙයි, අඩු මිලට තිබුණු ඩීසල් පෙට්‍රල් යම් සංජිතයක් රටේ තිබුණා.
1: දැරණියගල ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවෙන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් සෙව් දෙනෙකු පොලිස් නිලධාරීන්. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ අවිස්සාවේල රෝහල වෙතයි. සෙසු පුද්ගලයන් සෙව් දෙනා දැරණියගල රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් සෙව් දෙනා අත්අඩංගුවටගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි. අවිස්සාවේල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් දැරණියගල ප්‍රදේශයේ වැටලීමකට ගොස් තිබුණා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද පැමිණිල්ලකට අනුවයි. එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකකරන පිරිස කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ලංකා ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරී ආර්.එම්. ගුණරත්න අප මත මුදාහැර තිබෙනවා. සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම නියෝග කළේ. සැකකරුගේ විදේශ ගමන් තහනම්. ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසත් අධිකරණය නියෝග කළා. නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ප්‍රති ඇනවුමක් කරහා හම්බන්තොට ලුණු සමාගම් වෙත ලුණු ඇසුරු මිලදීගත් බවට සැකකරුට චෝදනා එල්ල වුණා. රුපියල් 1,43,00,000 ආසන්න මුදලක් රජයට අලාප කිරීම හා සැපයුම්කාර සමාගමට අයිතු වාසියක් සැලසීමද සැකකරුට එරෙහි චෝදනාවක්. ඉන් දූෂණ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා ගොනු කළේ කොළඹ මහාධිකරණ හමුවේදී. අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම නම් කළා. විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සංඛ්‍යාව 10ක්. සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක්ද ඇතුළත් කළා. මහවැලි අධිකාරියට අයත් සෙවනගල කිරිබිබ්බම් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපල හානි වී තිබුණේ 2021 වසරේ මැයි මස 9 වනදා ඇති වූ අරකලයේදී. එම දේපල සඳහා බන්දී ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කළ බව සැකකරුවන්ට එරෙහි චෝදනාවක්.

0: ධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉරානයේ ජනාධිපති මසූඩ් පෙෂස්කියන් අත්සන් තබනු ලැබුවේ පසුගිය 17 වනදා රාත්‍රියේදී. ඊට අදාළ නිල සාකච්ඡා අද ස්විස්තර්ලන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා. මේ අතර ඊශ්‍රායලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. ලෙබනනයේ නිවේදනය කළේ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් 4 දෙනෙකු මියගිය බවයි. හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් එල්ල කළා. ලෙබනනයට එරෙහිව අඛණ්ඩ පහර දීම් සිදු කරන බවයි ඊශ්‍රායලය නිවේදනය කළේ. යලි සිරස්තල ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරියට ඇප. දැරණියගල නොසන්සුන්. පොලිසිය 4කට තුවාල. ශශේන්ද්‍රට අධිචෝදනා. තෙල් මිල අඩු කළ හැකි. සංස්ථාවේ ප්‍රකාශයට විශේෂඥයන්ගෙන් පිළිතුරු. ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත්. මරණ සංඛ්‍යාව ඉහළට. සීත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
1: ලොවපුරා සෙරිසරා සත්‍ය සීතටගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: අපි අද කියන්නේ රංගහලක් ඇතුලේ තියෙන රංගහලක් ගැන.
2: සම්සර මං ගැන පව් කියලා කියන්නේ. මේ ජීවිතේ හැරිම කොටයි යමයි.
3: සිහින රංගහලක් මේක වෙනස් විදිහ වැඩක්.
1: අපි ඒ ගැන අහන්නේ මේ ස්ටේජ් ඩ්‍රාමා සීරීස් එකේ ඇක්ට් කරන අමා විජේසේකරගේ.
4: මේක දනංජය කරුණාරත්න නාට්‍ය වේදියා 90 අග දශකයේ සහ 2000 මුල කියන කාලවකවානුවේදී වරින් වර කරපු කෙටි නාට්‍ය පහක එකතුවක් නේ මේ යන්නේ තුන්වෙනි ප්‍රොඩක්ෂන් එක. ලංකාව වෙනස් වෙලා නැහැ කියලා අපිට හිතෙන ගානට අදටත් වළංගු වෙන නාට්‍ය එකතුවක් තමයි සිහින රංගහල කියන්නේ.
3: අපි දන්න කියන ගොඩක් දෙනෙක් වැඩේ ඇතුළේ ඉන්නව නේද?
4: නාට්‍ය හතරක දෙන්න රංගපානවා. එක නාට්‍ය රඟපානවා තනියෙන්. නාට්‍ය පහේ නම වැලන්ටයින් වෙනකම් චන්ද්‍රාවතී සමුගරයා, ඔබ සාපේක්ෂයි, දුවනින් දෙන්නෙක් සහ ලාස් බස් එකේ කතාව. තනක් විමලසිරි, දංශි දිසානායක, සුලෝචනා වීරසිංහ, සිලින පෙරේරා, ප්‍රදීප් රාමවික්‍රම, අමා විජේසේකර, දිමුතු චින්තක, චාමල් රණසිංහ කියන නළු නිළියන් මේකේ රඟපානවා. ඒගොල්ලෝ වේදිකාවේ සම්මානනීය නළු නිළියන්.
1: ඇය දෙකකින් ඩ්‍රාමා පහක්. කොහොමද පොඩි වෙලාවකින් ලොකු කතාවක් කියන්නේ?
4: ඒ අත්දැකීම ගන්න ඇවිල්ලාම බලන්න. ඒ බලන් හිටියම ඔබගේ කම්පාවට පත් කරන්න පුළුවන් තරම් ප්‍රස්තුත ඉතාම ඉහළ ගණයේ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන කතා පහක් තියෙන්නේ. මේක ඇවිල්ලාම බලන්න ඕනේ මාසෙ පහක්.
3: කවද්ද? කොහෙදද බලන්න පුළුවන්?
4: ජූනි 20 වෙනිදා සෙනසුරාදා හවස 3:30 සහ 7:00 VMICH කොමත නිව් තියටර් කියන රඟහලේදී තමයි ප්‍රදර්ශනය වෙන්නේ.
1: ඕනම කැරක්ටර් එකක් තමන්ගේ කරගෙන ඇක්ට් කරන ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිනි ඉද්දමල්ගොඩ අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
3: Happy birthday සේමිනි.
5: Thank you CSSM.
6: Happy birthday, happy birthday, happy birthday to you.
1: දෙකට මොනවද වැඩියෙන්ම කරන්න කැමති?
5: හැමදාම වගේ පන්සලට යනවා උදේ. ඊට පස්සේ තින් රෑ වෙලාට යාළුවෝ එනවා ගෙදරට.
3: මේ ටිකේ අලුත් වැඩ ගොඩක් කරනවා නේද?
5: සූර්යතුලඟ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ. තව චිත්‍රපටි 5-6ක් තියෙනවා මම රඟපාපු වෙන්න. මේ දවස්වල විසුරු ගුණතිලකගේ කොල්ලෙක් චිත්‍රපටියේ රූපගත කිරීමල
6: ඉන්නේ.
0: Talk of the town.

0: ඩෙංගු හැදුනහම ඇතිවන රෝග ලක්ෂණ වෙනස් වෙලාද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
0: අපි හැමෝම දන්න දෙයක් තමයි, ඩෙංගු රෝගයේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ අතර තද උණ ඇතිවීම, දෙඩි හිසේ වේදනාව, සිරුරේ සන්ධිවල සහ මාස පේශිවල ඇතිවන වේදනාව, ඊට අමතරව වමනේ සහ උදරයේ ඇතිවන වේදනාව වගේ රෝග ලක්ෂණ තමයි

0: රෝගේ හැදුනහම අපිට ඇතිවන රෝග ලක්ෂණ අතර තියෙන්නේ. නමුත් ඔබ සමහර විට මේ දවස්වල මාධ්‍ය වලින් දැනගන්න ඇති ඩෙංගු රෝගේ හැදුනහම අපිට නිතර ඇතිවන රෝග ලක්ෂණ වලට අමතරව වමනය, පාචනය, කැස්ස වගේ රෝග ලක්ෂණත් මේ අතර ඇති වෙනවා කියන කාරණාව. බොහෝ විට මේ වගේ රෝග ලක්ෂණ වෙනස් වීමක් ඇති වෙන්නේ මේ දවස්වල පැතිරලා යන ඩෙංගු රෝගයට හේතු වෙන වෛරසයේ ඇතිවන යම් යම් ප්‍රභේද වෙනස් වීමක් නිසා වෙන්න පුළුවන් කියලා තමයි සැක කරන්නේ. ඔබට උණ, හිසේ වේදනාව, ඇඟපත වේදනාව, ඊට අමතරව වමනය, උදරයේ වේදනාව, පාචනය, කැස්ස වැනි කුමන රෝග ලක්ෂණ තිබුණත් දවස් දෙකකට වඩා මේ රෝග ලක්ෂණ ඇති විට ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්,
2: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
4: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
3: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
4: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
3: ඉස්ස

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: අපේ ජීවිතේ වීරයා.
2: තාත්තා එවකට ජාතික තරුණ සේවා සභාවේ රැකියාවක් කරේ. තාත්තා පාන්දර පහ වගේ වෙලාවල් වලදී එනවා. ඉතින් ඒ වෙලාවටත් තාත්තා ගෙදර ඇවිල්ලා මාව ඉස්කෝලෙත් දානවා.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: මගේ තාත්තා තාමත් දරුණු ලෙඩ රෝග දෙකකට මුහුණ දුන්නා. මට නම් හිතාගන්නත් බෑ මට ඒ මට්ටමට ආත්ම ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මමත් කවදා හරි දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: මේ සංගීත වේදී යසස් මෙත ගෙදර.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ. කියොත් නිවන මඟ හොයාගන්න පුළුවන්.
3: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
0: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
3: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
0: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
1: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ. ඔබගේ මංගල දිනේ රණින් සරසන්න සොන්නමහල් කැලසා මහරගම ශාඛාවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනයන්දී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
4: කමර්ෂල් බැංකුවෙන්

0: හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා. අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97. කොන්දේසි සහිතයි.
6: කොමර්ෂල් බැංක නුබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් ₹5,00,000 හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: ආදරණීය රාත්‍රියක් රැහතයි විනාඩි 4යි.

රෑ 7යි විනාඩි 8යි දැන් වෙලාව. හිතේ දෙයක් තියෙනකොට ඒක කියන්න කෙනෙක් නැති වුණොත් මොකද ඔයා කරන්න ඕනේ? 0.7118.2.8.4ට ටක් ගාලා WhatsApp එකක් හරි voice note එකක් හරි එවන රෑ 9 වෙනකම් මට පුළුවන් ඔය හිත කියවලා ලස්සනම ලස්සන උත්තරයක් දෙන්න. නිෂාන් ඇවිල්ලා ඉන්නේ රෑ 9 වෙනකම් ඔයා ළඟින්ම.

0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
4: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
5: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
7: පුළුවන් නම් මේ බලාසභාව තියලා බලන්න කියන්නේ කොහොමද?
8: ශක්තියක් තියනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
9: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa document ප්‍රශ්න මුකුත් නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand තැවිල්ල මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා. ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 02 5567 8700 විඳු අය 7 1 1 තුන්සිය විසි 7 5 7 7.
12: Commercial Bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
13: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000. NIB in the City University, the place to be.

0: නුන දසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කර ගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19ට කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: ලොකේ කොනේ කොහේ හෝ
10: Listen,
11: Siyata. 98.4
10: Siyata. Divayna Pura.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පං නැවගේ
2: කමුකොකේ
1: ඕ ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා
4: රැහතයි විනාඩි 25යි දැන් වෙලාව. ඉතිං නැමි තමයි අදමට මුල්ම මෙසේජ් එකයි වෙලා තියෙන්නේ. යවමංගුව කාදරෙන් එකතු කරගන්නවා යක්කල ඉඳලා තමයි එයා අපි වහනවා කියලා තියෙන්නේ. එයාක ප්‍රණීත් ඉන්නවා එයා ආදරය කරන කෙනා. ඉතින් දෙන කාර කියන ගමන් හගෙනලු යන්නේ. මරු. පුළුවන් නම් මට රුවන් හෙට්ටි ආරච්චිගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එහෙම කියලා තියෙන්නේ මුරගහේනේ හංසේ. බැරි වෙන එකක් නැහැ. බලමුකෝ. එකක් අහගෙන ඉන්නකෝ හංසේ. 0711 982894ට වට්ස්ඇප් මෙසේජ් එකක් එවන්න. එතකොට දුලාජ් එයාත්මට මෙසේජ් එකක් කියවලා තිනවා ලස්සන හින්දි සින්දුවක් කියලාලා. අහගින් දුලාජ් ට්‍රයක් දීලා බලමු. නිශාන් කවදාවත් බොරු කියන්නේ නැහැ. දෙන්න පුළුවන් නම් දෙන එක දෙනවම තමයි. 0711 982894ට දාන්න වට්ස්ඇප් මෙසේජ් එකක්.

0: ආච්චි අප්පච්චි ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා,
8: පහසු වෙලා,
9: තෑගි වැඩි වෙලා,
10: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්.
11: ජනපදය ඉතාලියෝ, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Pierce Motor Company Private Limited.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ට

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු වැරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාම අහන්නේ.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑසුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
5: නෑනේ අරේ වා
8: සින්දු සියත
7: ගියත් සැපයි දවලේ.
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සහතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුන ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
4: මං අහන්නේ නම් නෑරත්තරනේ.
3: අපි සෙට් වෙනකොට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු.
4: මල් කැකුලකට ආදරේ කියන්නේ.
3: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
1: ලක්ෂ්මන් හේවා විතරන සමගින් හෙට උදේ 10ට
5: සියත 2020 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: දිමොවෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
12: තාත්තා තමයි අපේ ජීවිතේ වීරයා.

0: අපචට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලෙ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
1: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
0: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
0: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

විවිධ ගැන අදරය හොයාගෙන යන ගමනක්. මේ අපේ දෙවැනි වගේම අද අන්තිම පැය. පින්දු අය 7111 98 2 98 4ට දැම්ම වත්සප් එකක් එව්වොත් මෙසේජ් එකක් ලස්සන සින්දුවක් මං ගානේ ඔයාට රැනමයට කලින්.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരേ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരേ സിറ്റിന്നേ വർഗ ഇഡിസ് ഈജിപ്തായി സഹ ഇഡിസ് എർബോപിക്ടസ് ചന മധുരു വർഗ ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ ഇനിസ അപ്പട്ട് ജീവിതകാലയ തുളതി ഡെങ്കു രോഗ ഹത്തറ വത്താവാക് വെലതി ഹെക്ക.
0: ഡെങ്കു മാരാന്തികായി. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM-ද City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be.
2: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි. අනුග්‍රහය.
8: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: 98.2 98.4 සියත.

FM. ඩිලාන් නිරෝෂ් හංවැල්ලේ ඉඳලා අපි වහගෙන ඉන්නවා. එයා හුඟක් ආදරේ මේ සින්දුවර මං එකතු කරගන්නවා. එතකොට බලමුතෝ කවුද ඉන්නේ කියලා මේ වෙලාවේ නිශාන් වහගෙන. අලුබොමුලි ජගත් මගේ යාළුවා ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක. වෙනදා ලස්සන ලස්සන දේවල් වෙනවනේ අපේ ආදර රේඛාවට. ඉතින් අද හංග ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා. රයිට් හන්සි, බලමු නේද ලස්සන සින්දුවක් කිල්ලුවා. ට්‍රයි එකක් දෙන්න. බලන් ඉන්න, අහන් ඉන්න.

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න. අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුණ ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
1: මං අහන්නේ නම් නෑරත් කරන්නේ.
0: අපි සෙට් වෙනකොට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු.
1: මල් කැකුලකට ආදරේ කියන්නේ.
0: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
2: ලක්ෂ්මන් හේවා විතරණ සමගින් හෙට උදේ 10ට සියත 2020
3: දොරකුළු වැරෙන මතක සේප්පු.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමං අහන්නේ. අය
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: රැයක් පුරා විඳින පැයක්.
6: රැදායයි ගීතායයි
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
7: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
10: Global University Partners කතා කරන්න 0.718 492 492 0.71 132 177
2: 98.4 සියත දිවයින පුරා

0: 98.1 98.4
1: පන්නේවාගේ කමුකකේ
2: ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
4: ලසන්තයි ප්‍රගීතුයි මාව අහගෙන ඉන්න හෝමා කමේදලා ඔන්න එක දෙන්නට තමයි මේ සින්දුව මගින් පොඩි වෙලාවයින තියෙන්නේ 0711 98.2 98.4 WhatsApp message එකක් කියවන්න ප්‍රගීතුයි ලසන්තයි වගේ

0: பாச்சி அப்பாச்சி ඔය පොසොන් දන්නවාද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි හිත.
1: ෂා පොඩි කැලක් කියමු බලන්න.

0: පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: කියොත් නිවන මඟ හොයා ගන්න පුළුවන්.
4: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
3: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
4: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ

0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
2: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
4: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
5: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
4: මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
5: ඒකනේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
4: ඒකනේ. එහෙම කරලත් නේද?
6: ලා මකලෝ

0: Диета. Дивай на пура.
1: රැනව වෙන්න තව විනාඩී පහක් විතර වගේ තියෙනවා. වෙලාව හරි යන්න. ආයෙත් හෙට අපි මුණ ගැහෙනවා පුරුදු විදිහටම හවස් තුනට ලෝකෙ වට යන්න. ඉතින් එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ සියතහගෙන. ගිහින් එන්නද මම නිශාන්. සුභ රාත්‍රියක් ඔබට.

0: Nunna da sudu kochigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochchi.
1: Godak kadare.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
4: Amme, man thamai me sare wediyenma lakunu ganne.
5: Naha naha, man thamai wediyenma ganne.
6: Hari hari, api balamu kohenam siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala.
5: Hariyata uttara dunnot rupiyal 5000 kut hammena.
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කර ගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ රේටින් ඒජන්සි BBB- stable outlook.
8: සියත දෙව

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ආච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න. අලුත් සෙන්දු වැහි වැස්සත් ඉස්සරහුන ලස්සනම සෙන්දු ළඟයි හෙට නවතින්නේ.
1: මං අහන්නේ නම් නෑරත්තරනේ.
0: අපි සෙට් වෙනකොට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සෙන්දු.
1: මල් කැකුලකට ආදරේ කියන්නේ.
0: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
2: ලක්ෂ්මන් හේවා විතරණ සමගින් හෙට උදේ 10ට සියත 2020 හිනාවෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: කඳුළු විලයි
2: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනි නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: Prime Colombo.
13: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන Prime Colombo. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු වැරෙට මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
5: ලොකේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
7: සියත
6: සිකුරාදා සියත දෙවයින පුරා.

0: ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 වට්ස්ඇප් කරන්න.
1: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සහතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: කියොත් නිවන මඟ හොයාගන්න පුළුවන්.
4: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
3: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
4: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
3: දහම තුළින් ජීවිතය දකින්න, ජීවිතය තුළින් දහම දකින්න මේ ඉරිදා උදැස්සන 7ට සිය තහන්න. මෙවර දේශකයානෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංකල පදුම ස්වාමින් වහන්සේ.
5: ඔෆිස් එකේ බයික් එකේ ඇවිල්ලා වැඩ කරන මිනිහයි බස් එකේ වවුල් න්‍යායෙන් ඇවිල්ලා වැඩ කරන මිනිහයි දෙන්නේ
6: ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න.
5: ඔයා ෆ්‍රෙෂ් පිට වැඩ කරා.
6: ඒ කියන්නේ මම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්නේ.
5: ඒකනේ. එහෙම කරලා නේද?
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
8: හෙට උදේ 8ට.
9: ඒනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
10: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
9: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
10: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
9: ඈ?
11: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
1: සියත දෙවයි.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

අනුවටයි දශම හතරෙන් කළුතරට සීයත FM.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දිවයින පුරා

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: 98.2 98.4
2: පන්නේවගේ කමුකොකේ
3: බ්‍රේක්
2: නෑවගේ
3: පතිමුරේ
4: සුන්ස් ෆ්‍රයිඩේ මචං
2: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කොමුකොකේ
2: ඕප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 1 492 492 3 27

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත
3: දෙවයින පුරා

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න. අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සර ඇහුන ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
1: මං අහන්නේ නම් නෑරත්තරනේ.
0: අපි සෙට් වෙනකොට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු.
1: මල් කැකුලකට
0: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
2: ලක්ෂ්මන් හේවා විතරණ සමගින් හෙට උදේ 10ට සියත 2020.
3: මේ දෙකක් දාගෙන ඉන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලේ වල්ලේ වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
1: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
2: සින්දු
1: සියතයා
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
2: අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ
2: Dilika Vardhana Textiles Siyata Divine Abura

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: සියද පාත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සහතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: හෙට උදේ 8ට
4: ජින්තු පිටියේ මොකදෝ
5: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර්, බස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
4: ජින්තු පිටියේ මොබෙනෝ
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
0: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි.
8: සියත දිවයින පුරා.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඒ බබා
0: මේ වට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චි ලැජ්ජ නැන්ද? ඔක්කොම බලාගෙන ඉන්නවනේ.

மெல்ல இல்ல கேவாம கேக்கல அல்லாதாலா நாரி தல்ல

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

صدهم سيتا. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුද

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

මිනිසේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ

සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රටයමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී